0: කරපු Baking Bad ෆෑන්ස්ලට මේ සැරේ ඒ එක්ස්පීරියන්ස් එක ටිකක් වෙනස් විදිහට ලැබෙන්නයි යන්නේ.
1: අවුරුදු ගානකට කලින් ටෙලිවිෂන් එකෙන් මුළු ලෝකෙම හොල්ලපු Breaking Bad දැන් ආයෙම big screen එකට එනවා.
0: Breaking Bad season 4 එකේ face off කියන episode එක තමයි මෙහෙම big screen එකට ගේන්න එයාලා plan කරලා තියෙන්නේ.
1: මේ වැඩේ වෙන්නේ September 7 වෙනිදා. ඒ කියන්නේ Breaking Bad day එක දවසේ.
0: මේ series එකේ ඒ characters වගේ ඇඳගෙන එදාට තියෙන special event එකට එන්න කියලා තමයි Sony Pictures ලා fansලට කියලා තියෙන්නේ.
2: Talk of the town.
1: දැන් වෙලා උදේ 6:47යි.

0: මනාකෙන වියදම් කළාට වැඩක් නෑ. නිවන ලබා ගන්න බණහන්නම වෙනවා.
1: ඇතැම් වෙලාවට පින්වතුනි කෝටි ගණන් වලින් වියදම් කරා තමන්ගේ නම් ගොත් කොච්චර කියවුණත් පින්වතුනි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නෑ.
0: සියල්ල අත්හැරීම නිවනට හේතුවනත් නිවනට තෘෂ්ණාව ඇතිවීම සසර දිගුවීමට හේතුවක්.
1: පින්වතුනි නිවනට උනා තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න අද උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව
0: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරත්න ස්වාමින් වහන්සේ.
3: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
3: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 64 අපිට වට්ස්ඇප් කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
0: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775455
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
0: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
9: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
9: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

குட் மார்னிங் நம்மளா உதய ஹத்தாய்.

0: සියත බණ මඩවා සියත බණ මඩවා
1: මෙවර දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරත්න

වාසනාවන්ත පින්වතුනි, මේ පින්වතුන් සැදී පැහැදී සිටින්නේ තුන් ලොවක් සනසාවදාලා වූ අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සකල සත්‍යයා කෙරෙහි අනන්ත ප්‍රමාණ අනුකම්පාවකින් යුතුව, කරුණාවකින් මෛත්‍රයකින් යුතුව දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට තින් අද දිනයේදීත් සියතෙෆ්ම් මාධ්‍ය ජාලය ඔස්සේ විකාශනය කරන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා තම තමන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කර ගැනීමට හේතුකාරණා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමම භාග්‍යවන්ත අවස්ථාවක් විදියට මේ පින්වතුන් සිහිපත් කරගන්නට ඕනි. ඊට හේතුව තමයි පින්වතුනි, මේ සසර තුල අපිට ලැබෙන දුක්ඛන්දරාව නිමක් කොනක් නිමක් ඉවරයක් අපිට කරලා මෙන්න මෙතෙක්යි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ තරම් භයංකර සසරක තමයි පින්වතුනි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ සසර කතර මෙච්චර බැරෑරුම් බව, මෙච්චර භයංකර බව අපිට අවබෝධ වෙන්නේ පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්ම පමණයි. එම නැත්තම් පින්වතුනි, සාමාන්‍යයෙන් පරිසරයේ ජීවත්වන ඇතැම් සත්තු වගේ අපිත් මේ දුර්ලභව ලැබුණු මනුස්ස ජීවිතය පිළිබඳව කිසිම තැකීමක් නැතුව සාමාන්‍ය පුද්ගලයින් කරන කටයුතු අනුව ආහාර පාන ආදී අරගනිමින්, ඒ වගේම ඇඳුම් පැළඳුම් යාන වාහන ආදිය සපයා ගනිමින් තමන්ගේ වර්ගයා බෝ කරමින් පින්වතුනි මේ කටයුතු ටික විතරක් සිදු කරනවා කිසිම අර්ථයක් වන ආකාරයට තමන්ගේ ජීවිතය සංසිඳුවාගෙන නැති අවස්ථාවක් විදියට අපිට හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ නිසා පින්වතුනි, අපි නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්ට යෙදුණු ඒ ගමන් මාර්ගයේ ගමන් කරන්නට කටයුතු සිදු කරන්නට ඕනි. පින්වතුනි, අද දිනේදී මේ පින්වතුන්ට මාතෘකාවක් විදියට ධර්මයේ දේශනා කිරීමට මම බලාපොරොත්තු වුණේ මජ්ඣිම නිකායේ සඳහන් වන සූත්‍රයක් තියෙනවා පින්වතුනි, සලායතන වග්ගයේ අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය කියලා. එක සිංහල අර්ථයෙන් ගත්තොත් පින්වතුනි, අනාථ පිණ්ඩික කියන ඒ සිටුතුමාට දුන්නු අවවාද පිළිබඳව දැක්වෙන සූත්‍රයක් තමයි මේ සූත්‍රයෙන් අපිට දැනගන්නට ලැබෙන්නේ. ඒ දුන්නු අවවාද මොනවද කියලා පින්වතුනි, සාමාන්‍යයෙන් අපි දන්නවා අනාථ පිණ්ඩික කියන ඒ සිටුතුමා ලෞතුරා බුදුරජාණන් වහන්සේ හා බොහෝම සමීපව, ඒ වගේ මහා සංඝරත්නියත් සමගත් බොහෝම සමීපව කටයුතු සිදු කරපු ඉතාමත් පුණ්‍යවන්ත සිටුවරයෙක් කියලා. කෝටි 54ක මුදල් වියපැහැදම් කරමින් පින්වතුනි මහා මාලිගාවක් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට යෙදුණා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, සෑම දිනයක් පාසාම භික්ෂුන් වහන්සේලා 500 නමක් සඳහා දානීය පූජා කරන්නට යෙදුණා. තවත් පින්වතුනි, ඒ භික්ෂුන් වහන්සේලාගේ ඕනෑ උපෑකම් ආදී සොයා බලමින් ඒ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නට යෙදුණා. තින් පින්වතුනි, පිරිත් පොත දිහා බැලුවත්, ඒ වගේම පින්වතුනි සූත්‍ර දේශනාවන් පිළිබඳව බැලුවත් බොහෝ අවස්ථාවන් වලදී පින්වතුනි ඒ සූත්‍රවල මුල් භාගයේදී, මුල් කොටසේදී අපිට දැක ගන්නට ලැබෙනවා මේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ නම සඳහන් වෙනවා. එහෙනම් පින්වතුනි, අන්න ඒ ආකාරයට අපිට සිතන්නට පුළුවන් යම් කිසි කෙනෙකුගේ ශරීර කූඩුව නැති වුණත් පින්වතුනි ඒ ගුණස්කන්ධය දිගින් දිගටම පවතිනවා කියලා. එතකොට මේ අනාථ පිණ්ඩික සිටුවරයා මරණයට පත්ුණත් පින්වතුනි ඔහුගේ ගුණය, ඔහුගේ නම අද දක්වාම පවතිනවා. තව ඉදිරියටත් මේ වගේ කාලයක් පවතිනවා. ඒ තමයි පින්වතුනි එතුමාගේ පවතින ගුණාංග හේතු කරගෙන. පින්වතුනි,
බොහෝ අය සඳහන් කරනවා මතයක් තිබෙනවා යම් කිසි කෙනෙකු දානමානාදී කටයුතු සිදු කරනවා නම් ඒ වගේම සිල් රැකනවා නම් ඒ වගේම භාවනා කරනවා නම් මේ වගේ යහපත් කටයුතු සිදු කරද්දී ඒ පුද්ගලයාගේ මරණය අනිවාර්යයෙන්ම යහපත් විදියට සිද්ධ වෙන්න ඕනි කියලා. එහෙනම් පින්වතුනි ඒ පුද්ගලයා මරණයට පත්වන අවස්ථාව තුලදී නිදාගෙන සිටිය කෙනෙක් පිබිදුනා වගේ නැත්තම් පින්වතුනි ඒ මරණය සිද්ධ වෙන්න ඕන කියන කාරණාව බොහෝ දෙනෙක් සිතමින් සිටිනවා. නමුත් පින්වතුනි එලෙස අපි සිතුවත් ඇත්තටම ඒ විදියට සිදුවෙන අවස්ථා බොහොම අල්ප වෙන්නට පුළුවන්. ඇතැම් අය පින්වතුනි දරුණු ගණයේ වැරදි කටයුතු සිදු කෙරුවත් ඒ අය ජීවිතයේ අවසාන භාගයේදී හදිසියේම මරණයට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. තවත් අය පින්වතුනි දානමාන ආදී පින්කම් මොනතරම් ආකාරයට සිදු කෙරුවත් මෙන්න මේ තැනැත්තා බොහෝම දුක්පිත විදියට ඒ වගේම රෝගාබාධයන්ගෙන් පෙළුණු කෙනෙක් විදියට පින්වතුනි මරණයට පත්වන්නට යෙදෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවන් වලදී අපි තීරණය කරනවා පින්වතුනි සාමාන්‍යයෙන් පෘථග්ජනීන් විදියට මෙයා නම් සුගතියේ උපදින්නට බෑ මේ මරණයට පත්වෙච්ච වෙලාවේ මේ සිටිය ආකාරය ගැන බලලා. එහෙනම් අනිවාර්යයෙන්ම දුගතියේ තමයි උපදින්න ඇත්තේ කියලා අපි සිතනවා. යම් කිසි කෙනෙකු හොඳට මරණයට පත් වුණොත් පින්නතුනි එහෙමත් නැත්නම් කිසිම කරදරයක් දුක් පීඩාවක් නොමැතිව මරණයට පත් වුණොතින් අපි සිතනවා පින්නතුනි එයා නම් සුගතියේ උපදින්නට ඇති කියලා. නමුත් පින්නතුනි ඒක අපි ඒ විදියට සිතුවත් ඒ ආකාරයට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඊට හේතුව තමයි පින්නතුනි කර්මය කර්මඵලය කියන දෙය අපිට ලැබෙන ආකාරය පිළිබඳව පින්වතුනි සාමාන්‍යයෙන් අපිට තීරණය කරන්නට බෑ. ඒක පින්වතුනි ලෞතරා බුදුරජාණන් වහන්සේලා හට පමණක් කරන්නට පුළුවන් කාරණාවක් කියලා දේශනාවේ මේ පින්වතුන් ශ්‍රවණය කරලා තිබෙනවා. එහෙනම් උසස් මනසක් තිබෙන ප්‍රඥාවක් තිබෙන පුද්ගලින්ට පමණක් සිදු කළ හැකි කටයුත්තක් වෙනවා. පින්වතුනි අපි සඳහන් කරන්නට යෙදුණු මේ අනාථපිණ්ඩික කියන සිටුතුමා ජීවිතයේ අවසාන භාගය තුලදී විශාල ලෙඩ රෝග රාශියකට මුහුණ පානවා. බොහොම අපහසුවෙන් බොහොම පීඩිත විදියට දුක්මසු විදියට කාලය ගත කරනවා. පසුව පින්වතුනි මේ පුවත ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් පණිවිඩයක් ඔස්සේ දැනුම් දෙනවා. ඒ වගේම සැරියුත් හාමුදුරන් වහන්සේටත් දැනුවත් කරනවා. හැබැයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන්නේ අනාථ පිණ්ඩික සිටුතුමා ලෙඩ වෙලා කියන කාරණාව විතරයි. ඊට හේතුව පින්වතුනි බුද්ධ ගෞරවය නිසා. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ අධික බව මේ සිටුතුමා දන්නවා. හැබැයි තමන්ගේ පුතෙක් වගේ ආශ්‍රය කරපු සාරිපුත්ත හාමුදුරුවන් වහන්සේට පණිවිඩයක් යවනවා. අනාථ පිණ්ඩික සිටුතුමා ලෙඩ වෙලා ඉන්නවා, පුළුවන් වෙලාවක ඇවිල්ලා බලල යන්න කියන කාරණාව. එහෙනම් පින්නතුනි මෙන්න මේ විදියට බුද්ධ ගෞරවය කොච්චර තිබුණාද කියලා අපිට සිතන්නට පුළුවන්. මේ අනාථ පිණ්ඩික සිටුතුමා සතුව ඒ වගේම ධර්මරත්නය සතුව සංඝරත්නය කෙරෙහි මෙන්න මේ පුවත දැනගත්තාට පසුව පින්වතුනි සැරියුත් හාමුදුරුවෝ මේ සිටුතුමා බලන්නට එනවා. මෙන්න මෙහෙම බලන්නට එන සැරියුත් හාමුදුරුවෝ සිටුතුමාගෙන් විමසනවා, ඔබගේ තිබෙන ආබාධ ටිකෙන් ටික අඩු වෙනවද නැත්නම් ටිකෙන් ටික වැඩි වෙනවද කියන තත්වය පිළිබඳව. එහිදී පින්නතුනි අනාථ පිණ්ඩික ඒ ගෘහපතිය නැත්තම් සිටුතුමා සඳහන් කරනවා, ස්වාමීනි ආයුධයක් ඇති පුද්ගලයෙක් මගේ ශරීරයේ තැනින් තැනට අනිනවා වගේ
මට මේ ශරීරයේ දැඩි වේදනාවක් දැනෙනවා. ඒ වගේම ශක්තිමත් පුජ්‍යලයෙක් හොඳ කබයක් අරගෙන ඇවිල්ලා මගේ හිස වටේ ඔතලා දෑතෙන් දෙපැත්තට අදින වගේ මගේ හිස රිදෙනවා. ඒ වගේම ස්වාමීනි, යම් කිසි කෙනෙකු මරණයට පත්වෙච්ච සතෙක් ගවයෙක් වැනි සත්වයෙක් කෑලි කෑලි වලට කපන වගේ මේ ශරීරය කපනව මට දැනෙනවා. ඒ තරම් වේදනාවක් ස්වාමීනි මගේ ශරීරය තුළින් මට පීඩාවක් දෙනවා කියලා මේ සිටුවරයා සඳහන් කරනවා. එහිදී පින්වතුනි, සැරියුත් හාමුදුරුවෝ අනාථ පින්ඩික සිටුතුමාට පැහැදිලි කරන්නට යෙදුනේ නෑ කරපු පින්කම් පිළිබඳව. ඒ වගේම සිටුතුමාගේ තත්වය පිළිබඳව. පින්වතුනි, කොච්චර බුද්ධිමත්ව කටයුතු සිදු කරාද කියනවනම් සැරියුත් හාමුදුරුවෝ සිටුතුමනි කියලවත් ආමන්ත්‍රණය කරේ නෑ. ගෘහපතිය කියන නමින් තමයි ආමන්ත්‍රණය කරේ. ඊට හේතුව පින්වතුනි, අපි පින්වත්නි කියන නම භාවිතාවන ආකාරයට. එහෙම නොමැතුව සිටුතුමනි කියලා කිව්වනම් ඇතැම් වෙලාවට සිටුවරේ කියලා යම් කිසි මානයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා පින්වතුනි, මේ සැරියුත් හාමුදුරුවෝ යම් කිසි ධර්මයක් දේශනා කරන්නට ඕනි කියන කාරණාව මෙන්න මේ අවස්ථාව තුළදී ඇති කරගත්තා. කටයුතු සිදු කරන්නට යෙදුණා. පින්වතුනි, සිටුතුමාට සඳහන් කරනවා ඔබ සිහිපත් කරගන්නට ඕනි මෙන්න මේ මගේ ඇස කියල දෙයක් තියෙනවා කියලා නෙවෙයි පින්වතුනි, එහෙම දෙයක් කෙරෙහි මම ඇල්මක් ඇති කරගන්නේ නැහැ කියලා. ඒ වගේම කන කියල දෙයක් පිළිබඳව මම ඇල්මක් ඇති කරගන්නේ නැහැ කියලා. ඒ වගේම නාසය, දිව, ශරීරය ආදී මෙන්න මේ එක් එක් ඉන්ද්‍රයන් කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නැහැ කියන කාරණාව සඳහන් කරන්නට යෙදුණා. මේ විදිහට සඳහන් කරන්නේ නැතුව පින්වතුනි, ඇතැම් වෙලාවට සැරියුත් හාමුදුරුවෝ ප්‍රකාශ කරා නම් ඔබ කෝටි 54ක් වියපැහැදම් කරලා මේ වගේ බුදුරජාණන් වහන්සේට පූජාවන් සිදු කරලා තිබෙනවා. බුද්ධ මන්දිර සකසලා තිබෙනවා. ඒ වගේම භික්ෂු සංඝයාට දානමාන ආදී පූජා කරලා තිබෙනවා. ඒ වගේම ඔබ තවත් නොඑක් ආකාරයකට පින්කම් සිදු කරලා තිබෙනවා කියන කාරණාව මතක් කරන්නට යෙදුණ නම් පින්නතුනි, පුණ්‍යාභිසංස්කාර තව තවත් සංස්කාර ධර්මයන් එකතු කරගනිමින් සසර ගමන දීර්ඝ කරගන්නවා. ඒක පින්වතුනි බොහෝ දෙනෙක් සිදු කරන විවිධ නොදනුවත්කමින් හෝ වැරදි අඩුපාඩුවක් වෙනවා. එහෙනම් පින්වතුනි, අපි කළ යුත්තේ මේ ධර්මය සිහිපත් කරවීම මිසක් මේ සසර ගමන දීර්ඝ කරවීමේ කටයුතු නෙවෙයි. ඇතැම් නිවෙස්වල පින්වතුනි, තමන්ගේ තාත්තා මිය පරලොව යන්ට යෙදෙන අවස්ථාව තුළදී ඒ නිවසට දුවා දරුවන්, ඥාති හිතමිතුරන් සියලු දෙනා එකතු වෙනවා. එකතු වෙලා ඇඳවටේ ඉන්න ගමන් සඳහන් කරනවා, තාත්තේ අපේ අයියත් ඇවිල්ලා ඉන්නවා, ඒ වගේම රටේ ඉන්න පුතත් ඇවිල්ලා ඉන්නවා, ඒ වගේම ඔබගේ සහෝදරයොත් ඉන්නවා, අනේ අපිව දාලා යන්න එපා කියලා පිරිස කියනවා. මෙන්න මෙහෙම කියද්දි පින්වතුනි, තව තවත් රාග සිතුවිලි, තව තවත් කාම සිතුවිලි ජනිත වෙනවා. තවත් අය පින්වතුනි, තමන්ගේ පියතුමාට ඇහෙන්නම වස්තුව දීපල වලට රණ්ඩු වෙනවා. මෙන්න මෙහෙම රණ්ඩු වුණොත් පින්වතුනි, ඒ මිය පරලොව යන්න සූදානමින් සිටින පියතුමා බොහෝම දේශ සහගත සිතකින් මිය පරලොව යනවා. ඇතැම් වෙලාවට පින්වතුනි මෝහ සිතුත් ඇති කරනවා. ඒ කොහොමද පින්වතුනි, බොහෝම ශක්තිමත්ව හිටිය මේ පුද්ගලයා කෙසෙල් ගඳක් කපල දැම්ම වගේ එක සැරේටම ලෙඩ ඇඳට වැටුණා කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම මේක වෙලා තියෙන්නේ හදිහුණියම් වැඩක් කරලා, නැත්තම් මොනවහරි මතුරල දාලා. මෙන්න මේ වගේ පින්වතුනි, ධර්මය අමතක කරලා බොහෝ අය මෝහයත් වපුරනවා. මෙන්න මේ අයුරින් පින්වතුනි ලෝභ, ද්වේෂ, මෝහ වපුරනවා කියලා කියන්නේත් පින්වතුනි මේ සසර ගමන තව දුරටත් ඉපදෙන ප්‍රමාණය වැඩි කරනවා. සසර ගමන සුවපත් වීම නෙමෙයි පින්වතුනි, තව තවත් දුකකට හේතුවක් වෙනවා. එහෙනම් පින්වතුනි, ඇතැම් වෙලාවට මරණයට පත්වන
කෙනෙක් ඉදිරියේ සිටින පිරිසත් ඊළඟ භවය තීරණය කිරීමට බොහෝ වෙලාවට කටයුතු සිදු කරනවා. එහෙනම් පින්වතුනි, සිත පාලනය කරගන්නට නොහැකි වුණොතින්, සිත දමනය කරගන්නට නොහැකි වුණොතින්, ඒ අවස්ථාව තුලත් පින්වතුනි අපිට සිතාගන්න බැරි ආකාරයටත් ඒ කටයුතු සිදු වෙනවා. එහෙනම් පින්වතුනි, මෙන්න මේ අවස්ථානුකූලව සැරියුත් හාමුදුරුවෝ මේ පුණ්‍යාභි සංස්කාර, ආපුඤ්ඤාභි සංස්කාර වගේ දේවල් සිහිපත් කරන්නේ නැතුව මේ සිටුවරයාට පැහැදිලි කරන්නේම පින්වතුනි, මේ ශරීරයේ තියෙන ඇත්ත తত্ত্বය. ඒ වගේම පින්වතුනි, අපි සිහිපත් කළ යුතු කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පටිච්ච සමුප්පාදයේ ඔස්සේ ඒ කළ යුතු ධර්මය, ශ්‍රවණය කළ යුතු ධර්මය, දැනගත යුතු ධර්මය, අවබෝධ කරගත යුතු ධර්මය මේ සරියුත් හාමුදුරුවෝ බොහොම ප්‍රඥාවෙන් යුතුව දේශනා කරනවා. එහෙම සඳහන් කරද්දි පින්වතුනි, නැවතත් සරියුත් හාමුදුරුවෝ කියනවා අනාථපිණ්ඩික සිටුතුමාට, ඔබ කිසිම අවස්ථාවකදී තමන්ගේ මේ එක් එක් ඉන්ද්‍රයන් මගේ කියලා ඒවට දැඩි ආසාවක් ඇති කරගන්නේ නැති වාසේම ඇසට අරමුණු වන රූප කෙරෙහි ඇල්මක් ඇති කරගන්න එපා කියනවා. ඒ වගේම පින්වතුනි, කනට ඇසෙන ශබ්ද කෙරෙහි ඇල්මක් ඇති කරගන්න එපා කියනවා. නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශය යන ආදී වශයෙන් පින්වතුනි, මේ එක් එක් අරමුණු ඇති කර ගැනීම නැති කරලන්නට කියලා ධර්මය දේශනා කරනවා. බලන්න පින්වතුනි, මේ සරියුත් හාමුදුරුවෝ කොච්චර උදව්වක්ද මේ අනාථපිණ්ඩික සිටුතුමාට අවසාන භාගයේ හෝ සිදු කරන්නේ. එතකොට පින්වතුනි, බොහෝ දීර්ඝ කාලයක් ලෞතර බුදුජනන් වහන්සේ සඳහා විවිධ උපස්ථාන කරත් ඔහු නිසි ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගත්තේ නැහැ. වර්තමාන කාලයේ වුණත් පින්වතුනි, අපිට දැක ගන්නට පුළුවන් බොහෝ පිරිස් සිටිනවා දානමාන, දන්සල්, ධර්මදේශනා ආදී සූදානම් කරනවා, සංවිධානය කරනවා. ඒ ධර්මදේශනා ආදී සංවිධානය කරද්දී පින්වතුනි, දිනපතාම දුරකථනය ඔස්සේ කතා කරනවා. මෙන්න මෙහෙම පින්වතුනි, සංවිධානය කරමින්, සූදානම් කරමින්, දානමාන දෙමින් ඒ කටයුතු සිදු කරත් පින්වතුනි, ඒ අය ධර්මයේ දේශනා කරන වෙලාවට ඒ අසලකවත් සිටින්නේ නැහැ. ඒ වෙලාවටත් පින්වතුනි, එහෙ මෙහෙ දුවමින් වෙනත් කටයුතු වල නියලිලා සිටිනවා. එක දහම් පදයක්වත් අහන්න ඔහුට උවමනාවක් නැහැ. ඇතැම් වෙලාවට පින්වතුනි, කෝටි ගණන් වලින් වේදම් කරත්, තමන්ගේ නම් ගොත් කොච්චර කියවුනත් පින්වතුනි, මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසගන්නේ නැහැ. මෙන්න මේ වගේම තමයි පින්වතුනි, අනාථපිණ්ඩික සිටුතුමාත් ලෞතර බුදුරජාණන් වහන්සේට මොනතරම් අප උපස්ථාන ආදී සිදු කරත් ධර්මයේ ශ්‍රවණය කිරීමට උත්සාහවන්ත වුණේ නැහැ. පසුව පින්වතුනි, සරියුත් හාමුදුරුවෝ නැවතත් සඳහන් කරනවා, ඔබට ඇසෙන් රූප දකිද්දී ඒ දකින රූපයත් ඔබේ ඇසත් ගැටෙන අවස්ථාව තුලදී පින්වතුනි, විඥානයත් සමග අපි ස්පර්ශ වීම කියලා හඳුන්වනවා. මෙන්න මේ ස්පර්ශ වීමත් තමන්ගේ කියලා ඇලීමක් ඇති කරගන්න එපා කියලා සරියුත් හාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ වගේම පින්වතුනි, කන, නාසය, දිව, ශරීරය ආදී විවිධ ඉන්ද්‍රයන් කෙරෙහි ඇති කරගන්නා වූ අරමුණු වලින් ඇතිවන විඥාණය යන මේ තුනම එකතු වීම අපි ස්පර්ශය විදිහට හඳුන්වනවා. මෙන්න මේ කිසිවකට පින්වතුනි කිසිම ඇලීමක් ඇති කරගන්න එපා කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. ඒක පින්වතුනි අපිටත් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන්. අපිත් බොහෝ දේවල් දැක්කම පින්වතුනි, ඒක බොහොම ලස්සනයි කියලා, ඒක බොහොම හැඩයි කියලා තව තවත් ඒකට ඇලෙමින් ගැටෙමින් කටයුතු සිදු කරනවා. කන්දක් දැක්කත් පින්වතුනි, ඒ කන්ද ලස්සනයි කියලා දැක්කම ඇති ඒකට තවත් පින්වතුනි ඇලෙන්න ගැටෙන්න යන්න හොඳ නැහැ. එහෙම නැතුව පින්වතුනි, මේ කන්දේ ලස්සන තවත් විඳින්න ඕනි කියලා කන්ද මුදුනට යනවා. කන්ද මුදුන තමයි ගොඩක්ම ලස්සන කියලා. නමුත් පින්වතුනි,
කන්ද මුදුනට ගියාම ඒකේ සැබෑ ස්වරූපය පේනවා. අර එකට එකතු වෙලා තියෙනකොට දුරදී ලස්සනට පෙවුණු කන්දය ඒ තරම් ලස්සනක් මුදුනේදී දකින්නේ නැහැ පින්වතුනි. මුදුනේදී පේන්නේ අපිට පහළ තියෙන ලස්සන. නැවතත් පල්ලෙහාට එනවා. පහළට එද්දිත් පින්වතුනි අපිට පේන්නේ එතන ලස්සන නෙවෙයි ඉහළ ප්‍රදේශයේ ලස්සන. මේක තමයි පින්වතුනි මායාවේ ස්වභාවය. අපි මේ මායාවට රැවටිලා ඉන්නවා. අන්න ඒ නිසා පින්වතුනි සැරියුත් හාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේ විඥාණයට කිසිම අවස්ථාවකදී, ස්පර්ශයටත් කිසිම අවස්ථාවකදී, මේ ඉන්ද්‍රයන්ටත්, ඒ වගේම පින්වතුනි අරමුණු වලටත් ඇලීමක් ඇති කරගන්න එපා කියලා. මෙන්න මෙහෙම කටයුතු සිදු කරද්දී පින්වතුනි අපිට පුළුවන්කම තිබෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ පටිච්ච සමුප්පාදයේ ඔස්සේ කරුණ සම්පාදනය කරගෙන අවබෝධ කර ගැනීමට අවස්ථාවක් සලසා ගන්න. තුර මේ සසර තුල ගමන් කරන්නට පින්වතුනි ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කියන්නේ පින්වතුනි නොදැනීම. මොකද්ද මේ නොදැනීම කියලා කියන්නේ පින්වතුනි? මේ චතුරාර්ය සත්‍ය නොදැනීම. එතකොට මේ පින්වතුන්ට සිතෙන්නට පුළුවන් අපි නම් චතුරාර්ය සත්‍ය දන්නව කියලා. පින්වතුනි අපි වචන වලින් කියන්නට මේක දැනගත්තත් අපේ ප්‍රත්‍යක්ෂභාවයට මේක එකතු කරගෙන නැති වෙනවා. අන්න ඒ නිසා පින්වතුනි ඔබත් මමත් මේ සසර තුල තවමත් ගමන් කරනවා. එහෙනම් පින්වතුනි මේ දුක කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව අපිට යම් කිසි ආකාරයකින් වැටහුණත් පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දුක කියන කාරණාව තවදුරටත් විග්‍රහ කරනවා. ඒ වගේම පින්වතුනි මේ දුක ඇතිවන හේතුත් සඳහන් කරනවා. එතකොට මේ පින්වතුන් දන්නවා ඉපදීම දුකක් කියන කාරණාව, වයසට යෑම දුකක් කියන කාරණාව, ලෙඩ රෝග ඇතිවීම දුකක් කියන කාරණාව, මරණයට පත්වීම දුකක් කියන කාරණාව යනාදී වශයෙන් පින්වතුනි සඳහන් කරන මේ සියල්ලක්ම දුකක් බව. මෙන්න මේ ආකාරයටම පින්වතුනි සරියුත් හාමුදුරුවෝ නැවතත් සඳහන් කරනවා මෙන්න මේ සියල්ලටම අපි ඇලීමක් ඇති කරගන්නේ නැති වාසේම පින්වතුනි පංච උපාදානස්කන්ධයටත් ඇලීමක් ඇති කරගන්න එපා කියලා. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? පින්වතුනි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේව තමයි පින්වතුනි පංච උපාදානස්කන්ධ වෙන්නේ. පින්වතුනි රූප කියලා කිව්වම මේ පින්වතුන් දන්නවා තමන්ගේ කය හැදිලා තියෙන්නේ කොහොමද කියන කාරණාව. රූපය කියලා කියන්නේ පින්වතුනි නිතරම වෙනස් වෙන ස්වභාවයක්. සෑම මොහොතක් පාසා, සෑම ක්ෂණයක් පාසා පින්වතුනි මේ ශරීරය රූපය වෙනස් වෙනවා. එතකොට පින්වතුනි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් සැකසුණු ඕනෑම දෙයක් පින්වතුනි මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයට පත් වෙනවා. අන්න ඒ නිසා පින්වතුනි අපි මේකට යම් කිසි ඇලීමක් ඇති කරගෙන තිබුණොත්, ඒ වගේම පින්වතුනි යම් කිසි ආකාරයට බැඳීමක් හදාගෙන තිබුණොත් අපිට අනේක අතහරින්න බැරුව බොහෝම දුක්ඛිත විදියට කල්ගත කරන්නට වෙනවා. පින්වතුනි මෙන්න මේ ආකාරයේ පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ සූත්‍ර වලින් ඒ පිළිබඳව මනාල ලෙස පැහැදිලි කරලා තිබෙනවා. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය පිළිබඳව සරියුත් හාමුදුරුවෝ ප්‍රඥාවට අධිපති විදියට පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් පසුව ප්‍රඥාවට ශ්‍රේෂ්ඨව සිටින්නේ අගතනතුර ලැබුවේ මේ සරියුත් හාමුදුරුවෝ මෙන්න මේ අයුරින් පැහැදිලි කරලා දෙනවා අනේ පිඩු සිටුතුමාට මේ සසර තුල තමන්ගේ ගමන කෙලෙස පාලනය කරගන්නට ඕනද කියන කාරණාව පිළිබඳව. නැවතත් පින්වතුනි සරියුත් හාමුදුරුවෝ මේ නන් අයුරින් පැහැදිලි කරලා දෙබෙනවා මගේ කයට මේ තරම් වේදනාවක් ආවත් ඒ වේදනාව පවා මගේ කියලා ගන්න එපා කියලා. පින්වතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන යනාදී ඒ සියලු දේ මමය මාගේය මගේ ආත්මය කියලා
ගන්න එපා කියලා නැවත නැවතත් පැහැදිලි කරලා දෙනවා. එතකොට පින්වතුනි, මේ ආකාරයට පැහැදිලි කරද්දි අනේ පිටිසිටුතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම ඕනෑකමින් මේ ධර්මයේ ශ්‍රවණය කරමින් සිටිනවා. එදා පින්වතුනි මේ අනේ පිටිසිටුතුමා දැකගන්නට පැමිණියේ සැරියුත් හාමුදුරුව විතරක් නෙවෙයි ආනන්ද හාමුදුරුවොත් එක්ක. තින් පින්වතුනි, මේ ආනන්ද හාමුදුරුවොත් මේ කියන දේශනාව පිළිබඳව ශ්‍රවණය කරමින් සිටිනවා. පසුව පින්වතුනි අනේ පිටිසිටුතුමා සඳහන් කරනවා, ස්වාමීනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ හැරුණුකොට ඊළඟට ප්‍රඥාවෙන් ඉන්න වෙනත් භික්ෂුවක් නම් මට මතක් වෙන්නේ නැහැ. ඔබ වහන්සේම තමයි ප්‍රඥාවට අධිපති කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදියට පැහැදිලි කරද්දී පින්වතුනි අනේ පිටිසිටුතුමාගේ සිත සුවපත් වෙනවා. ඒ වගේම ශාරීරික වේදනාවන් ටික වෙලාවකට අමතක වෙනවා. ඉන් පසුව පින්වතුනි සැරියුත් හාමුදුරුවන් හා ආනන්ද හාමුදුරුවන් නැවතත් විහාරස්ථානයට වඩිනවා. ඒ එන අතරතුරදීත් පින්වතුනි මේ අනේ පිටිසිටුතුමා මරණයට පත් වෙනවා. හරියටම පින්වතුනි ඉන් පසුව නින්දෙන් පිබිදුනාක්සේ දිව්‍ය ලෝකයේ උපත ලබනවා. පසුව පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම්කිසි ස්ථානයක වැඩ සිටිනවද එම ස්ථානයට මේ අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා පැමිණිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා සඳහන් කරනවා, මෙන්න මේ තරම් දක්ෂ ධර්මය විග්‍රහ කරන්නට පුළුවන්, ඒ වගේම ගැඹුරු ධර්මය සරල බසින් පැහැදිලි කරලට දෙන්නට පුළුවන්, ඔබ වහන්සේට ගෙන් පසුව ඊළඟට මට සිහිපත් වෙන්නේ මේ සැරියුත් හාමුදුරුව ප්‍රඥාවට අගතන්තුර විදියට දෙන්නට පුළුවන් මේ සැරියුත් හාමුදුරුව කියලා අනාථ පින්ඩික ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. එහිදී පින්වතුනි ලෞතරා බුදුරජාණන් වහන්සේ සාදු සාදු සාදු කියලා එක අනුමත කරනවා. අනුමත කරලා පින්වතුනි නැවතත් පැහැදිලි කරනවා, මේ තරම් ශ්‍රේෂ්ඨ ධර්ම ප්‍රඥයක් විදියට සැරියුත් හාමුදුරුව සුදුසු කෙනෙක් කියලා. ඒ වගේම පින්වතුනි මේ ආනන්ද හාමුදුරුව කියනවා, මේ දැන්නන් වැඩම කරන්ට යෙදුණු දිව්‍ය පුත්‍රයා ඒකාන්තයෙන්ම අනාථ පින්ඩික සිටුතුමා වෙන්න ඕනි කියලා. එහෙම කියද්දි පින්වතුනි බුදුරජාණන් වහන්සේ විමසනවා, ඇයි ඔබ කිසිම කරුණු කාරණාවක් ගැන විමසන්නේවත් නැතුව ඒ විදිහට ඍජු ප්‍රකාශයක් දුන්නේ කියලා. එහෙදි සඳහන් කරනවා පින්වතුනි, ඊට හේතුව විදියට මමත් ඊයේ වැඩම කරන්නට යෙදුනා, අනාථ පින්ඩික සිටුතුමාට ධර්මයේ දේශනා කරද්දී ඒ දහම් කරුණු ඉතාමත් මනරම් ලෙස ඉතාමත් පැහැදිලි වන ආකාරයට සැරියුත් හාමුදුරුව දේශනා කරන්නට යෙදුනා. මට අන්න ඒ නිසා නිශ්චිතවම තීරණය කරන්නට පුළුවන්කම ලැබුණා, මේනම් ඒකාන්තයෙන්ම අනාථ පින්ඩික සිටුතුමා තමයිම කියලා. එහිදී පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඒකත් ඒ ආකාරයටම අනුමත කරන්නට යෙදුනා. අපිත් පින්වතුනි කල්පනා කරන්නට ඕනි, මේ සසර තුල සැරිසරමින් සිටින තවත් එක් පුද්ගලයෙක් විදියට තවදුරටත් ජීවත් වෙමින් ඉඳලා මරණයට පත් වෙලා යන එක විතරක් නෙවෙයි පින්වතුනි, දානමානාදී පින්කම් සිදු කරන අතරතුර, ආමිස පූජාවන් සිදු කරන අතරතුර පින්වතුනි ප්‍රතිපත්තිමය පූජාව සිදු කරන්නට. මේ ප්‍රතිපත්තිමය පූජාව කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? ඒ තමයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතුව පවතිනා වූ ගුණස්කන්ධය. මෙන්න මෙච්චරයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධයකින් සපිරි බුදුරජාණන් වහන්සේ නමක් තමයි ඔබත් මමත් පින්වතුනි අදටත් සරණ ගිහිල්ලා තිබෙන්නේ. අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් හෝ පින්වතුනි දිනකට එකක් වෙන්න හෝ අපේ ජීවිතයටත් ඇතුළත් කරගන්නව නම් පින්වතුනි අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ සරණ යනව කියලා කියන්නේ.
ඒක තමයි පින්වතුනි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ. එතකොට පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන්ට යෙදුණු ශ්‍රී සද්ධර්මය අපි පින්වතුනි ශ්‍රවණය කරන වාසේම ඒක අපි හොඳට මතක තබා ගන්නත් ඕනි, හොඳින් ධාරණය කර ගන්නත් ඕනි. ඒ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ පින්වතුනි, අපි මේ අහන කියන ධර්මය මතක තියාගත්ත ධර්මය තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට ඇතුළත් කර ගන්නත් ඕනි. අන්න එහෙම ප්‍රායෝගික ජීවිතයට ඇතුළත් කරගන්නවා කියලා කියන්නේම පින්වතුනි අපේ සිතේ ඇතිවන ද්වේෂ සහගත සිතුවිලි පාලනය කරගන්නට හොඳ අවස්ථාවක් වෙනවා. අපේ සිතට ඇතිවන මෝහ සිතුවිලි පාලනය කරගන්නට හොඳ අවස්ථාවක් වෙනවා. අපේ සිතට ඇතිවන රාග සිතුවිලි පාලනය කරගන්නට හොඳ අවස්ථාවක් වෙනවා. ඒ කොහොමද පින්වතුනි? අපිට දේශ සිතක් ඇතිවෙච්ච අවස්ථාවලදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙකු ඇවිල්ලා අපේ ශරීරය කියතකින් ඉරන්න ගත්තොතින්, ඒ ඉරණ අවස්ථාවේ හෝ අපි තරහ සිතක් ඇති කරගන්නවා නම් ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියලා. එහෙනම් පින්වතුනි අපිට සුළු දෙයකට දේශ සිතක් ඇති වෙද්දී අපි කල්පනා කරන්න ඕනි, මෙච්චර බැරෑරුම් දෙයකටත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ තරහ සිතක් ඇති කරගන්න එපා කිව්වනම් ඇයි අපි මේ සුළු දේවල් වලටත් කේන්ති අරගෙන කටයුතු සිදු කරන්නේ කියන කාරණාව. ඒ වගේම පින්වතුනි ඇතැම් වෙලාවට රාගසිත ඇති වෙද්දී අපි කල්පනා කරන්නට ඕනි, මේ හොඳට ඉන්න පුජ්‍යලයින් ඊළඟ මොහොතේ සිහසුන් වෙලා වැටෙනවා. අපිට මේ අපේ ශරීරයවත් පාලනය කරගන්නට බැඩුව වෙනත් කෙනෙකුගේ ශරීර කෙරෙහි ආසාවන් ඇති කරගෙන ඇති ඵලය කුමක්ද කියලා. එහෙනම් පින්වතුනි අපේ මේ ශරීර කූඩුවත් ඒ වගේම වෙනත් කෙනෙකුගේ ශරීරයත් අතර ඇති එකම සම්බන්ධතාවය තමයි පින්වතුනි, එකම සත්‍ය තමයි පින්වතුනි, මේ සියල්ලක්ම අනිත්‍ය වෙලා යනවා. ඒ වගේම දිරාපත් වෙනවා. ඒ වගේම පින්වතුනි දෙතිස් මහක් කුණපවලින් සැකසී තිබෙනවා. අන්න ඒ අනුව පින්වතුනි අපිටත් සිතන්නට පුළුවන්කම තියෙනවා මේ රාග සිතක් ඇති කරගෙන ඇති පළක් නැහැ කියලා. ඒ වගේම පින්වතුනි අපිට සිතන්නට පුළුවන් විවිධ ඇදහිලි වලට ගිහිල්ලා විවිධ වෘත්ත සමාදන් වෙලා විවිධ මිත්‍යා දෘෂ්ටීන් තමන්ගේ සිතට අරගෙන කටයුතු සිදු කරද්දී සම්‍යක් දෘෂ්ටියට පත්වන්නට පුළුවන් එකම මාර්ගයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ විදියට දේශනා කරලා තිබෙනවා. බොහෝ කාලයක් පින්වතුනි අනන්ත අප්‍රමාණ දුක් විඳමින් සාරා සංඛේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් කැපකිරීම සිදු කරමින් පින්වතුනි මේ තරම් ගැඹීර ධර්මයක් අපිට ඉතාමත් පහසුවෙන් ශ්‍රවණය කරන්නට දැනගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. මෙන්න මේ නිසා අපි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕනි. ඒක තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ කියන කාරණාව අපි මනා ලෙස තේරුම් අරගෙන කටයුතු සිදු කරන්නට ඕනි. අන්න ඒ ආකාරයට පින්වතුනි කටයුතු සිදු කළොත් පමණයි මේ සසර ගමන නිමාවක් දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ. නමුත් පින්වතුනි අපි ඒ කටයුතු සිදු කරන්නත් ඕනි බලාපොරොත්තු තියාගෙන නෙවෙයි. එහෙනම් පින්වතුනි අපි අනිවාර්යෙන්ම සෝවාන් වෙන්නට ඕනි, අනිවාර්යෙන්ම රහත් වෙන්නට ඕනි, මෙන්න මේ විදිහට කෙරුවොත් මේ කාලය තුලදී රහත් ඵලය ලැබෙන්නම ඕනි කියන කාරණාව සිතේ තබාගෙන පින්වතුනි ඵල ලබාගෙන ඵල බලාපොරොත්තු වෙන යුතුව කටයුතු සිදු කෙරුවොත් පින්වතුනි අපිට ඒක සාර්ථක ප්‍රතිඵලයක් විදිහට යන්න බැරි වෙනවා. එහෙනම් පින්වතුනි නිවනට උනත් තෘෂ්ණාවක් ඇති කරගත්තොතින් නිවන් දකින්න බැරි වෙනවා. අපි පින්වතුනි වගාවක් සිදු කරත් ඒ වගාවට අවශ්‍ය කරන දේ නිදර්ශනයක් විදිහට ගත්තම ජලය සැපයීම, බෙහෙත් පොහොර ආදිය යෙදීම, ජලය නැවත ඉවත් කිරීම আদি මේ සියලු කටයුතු සිදු කරනවා. නමුත් පින්වතුනි අපි එදිනෙදා ඵල ලැබිලද කියලා, ගෙඩි තියෙනවද කියලා අපි බලන්නේ නැහැ. අන්න ඒ විදිහට පින්වතුනි අපිත් මේ කළ යුතු කටයුත්ත සිදු කරනවා. නිසි කාලයේදී පාරමිතා පරිපූර්ණ වුණාට පසුව පින්වතුනි
අපිට ලැබෙන්න තියෙන දේවල් ලැබෙන්න පුළුවන්. අන්න ඒ නිසා අද දින ධර්ම දේශනාවත් මේ පින්වතුන්ට නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිසත්, ඒ වගේම අපගේ මේ ජීවිතය නතර කරන අවස්ථාව නැත්තම් මරණ මංචකයේදී තමන්ගේ සිත සකසා ගැනීමටත් හේතු සාධක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වතුනි, අපි බොහෝ වෙලාවක් ධර්මශ්‍රවණය සිද්ධ කරන්නට යෙදුනා. ඒ ආකාරයට අත්පත් කරගන්නට යෙදුණු පින් කුසල් ප්‍රථමයෙන් සීලුම දෙවියන්ට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් එම දෙවියන්ගේ සැප සම්පත් සුගත මුත්ත වෙත්වා. එම දෙවියන් පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ සුව ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිංහල රජ දවසින් පසුව අභාවිත යන්ට යෙදුණා වූ වනවාස පැවිදි උපසම්පදාව යලි නගා සිටුවීමෙන් ශාසනයට අප්‍රමාණ සේවයක් සිද්ධ කර බෝධිසත්ව ගුණෝපේත වතුරුවිල මහානායක මහින්පාණන් වහන්සේටත් උතුම් වූ බුද්ධත්වයේ ලැබීම සඳහා මේ පින් හේතු සාධක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මශ්‍රවණිය සිද්ධ කරපු ඔබ සියලු දෙනා නමින් මිය පරලොව යන්ට යෙදුණුත් සියලුම මළගිය ඥාතීන්ටත් මේ පින් කුසල් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සියලුම මළගිය ඥාතීන් පරලොව වශයෙන් ලැබූ ජීවිත සුගත මුත්ත වෙත්වා, සසරේ ලබන්නා වූ ජීවිත සැපවත් වෙත්වා, අවසානයේ උතුම් නිර්වාණ සුව ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මශ්‍රවණය සිදු කරපු ඔබ සියලු දෙනාටත්, ඒ වගේම සියත FM මාධ්‍ය ජාලයේ සේවය කරන ඒ සියලුම දෙනාටත්, ඒ වගේම වචනින් හෝ සාදු කියලා සතුට වෙච්ච සියලුම දෙනාටත් මේ පින් කුසල් එකසේ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ඔබ සියලු දෙනාගේ ජීවිතවලට අවශ්‍ය නිදුක් නිරෝගී චිරජීවනය, දිගාසිරි සම්පත්තිය ලැබෙත්වා කරන කියන රැකිරක්ෂා වෙළෙහෙඳාම් ගොයිබත් ආදී සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා, දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ත්‍රිරත්නයේ ආශිර්වාදය ලැබෙත්වා, අවසානයේ ඔබ අප පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුව ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ටා චෙබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංග ක්‍රන්ත

0: සියලු දෙනාට තෙරුවන් සරණයි.
1: සියත බණ මඩුව.
2: දේශකයානෝ කම්මට්ටානාචාර්ය පූජ්‍ය කොස්මෝතර ජිනරත්න ස්වාමින් වහන්සේ.

0: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
1: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: රස තෝතින් රස හැඟුමන් පුබුදලා
3: මෙටෝලි

0: Midoli, සෑම මොහොතක්ම රසවත් කරයි. Midoli, දවස පුරාම.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම්. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල්ස් වර්සිටි.
3: එංගපතු කුමරි දෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
4: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
3: අම්මට ඒකත් ඇහුණා.
4: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
7: ඒත් ලොකු කරලා නේද?
6: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
10: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න 2500

0: රාජසේක අපූර්වත්වය අත්ති දෙන්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව. නජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප කිලෝග්‍රෑම් එකක් රුපියල්

0: විසිනවයයි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කිරි සම්බ සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කැකුළු සම්බ සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි. ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
1: කොහොමද තරයි
0: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
7: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් BBB- stable outlook.

0: කතා ටොප් ස්ටෝරි.
1: අනතුරු කිහිපයකින් පදකයන් තුනක් ඇතුළු පහක් මරුට. ගතූපේ 24 තුළ සිදු රියානතුරු පහකින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉපලෝගම අක්කර 500 ප්‍රදේශයේදී අනතුරක් සිදු ඇත්තේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන්. එම අනතුරෙන් එක් පසුපැදිකරුවෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. රාගම වල්පොල ප්‍රදේශයේදී ලොරි රථයක් තවත් ලොරි රථයක සහ මෝටර් රථයක ගැටී පදිකයන් පිරිසකගේද ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් මිය ගොස් ඇත්තේ මව සමග මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි 8 හැවිරිදි දැරියක්. මාරවිල කටුනේරිය ප්‍රදේශයේදීද ලොරි රථයක් මාර්ගයේ ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් පදිකයා මිය ගියා. ගණේමුල්ල පහලයාල ප්‍රදේශයේදී යතුරු පැදියක් පදිකයෙකුගේ ගැටි අනතුරක් සිදු වෙත්තේ යතුරු පැදිකරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්. එම අනතුරෙන්ද පදිකයා මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. යාපනයේ කිලිනොච්චිය මාර්ගයේ පළේ ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙකට ගැටී සිදු වූ තවත් අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු මිය ගියා. දැන් දෙස් පුවතක්. ඇමරිකාව ටෙරෙහි බදු පැනවීම සැප්තැම්බර් මාස 8 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කැනඩාව සැලසුම් කර තිබෙනවා. කැනඩා ග්‍රාමාත්‍ය මාක් කානි පැවසුවේ ඇමරිකාව ටෙරෙහි පරිගැණීමේ බත්තක් ලෙස මේ ක්‍රියාත්මක වනු ඇති බවයි.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

Good morning. උදෑසනයි විනාඩි 9යි. මේ අහන්නකෝ දේවල් වුණ නැත්තම් අපි ඒ දේවල් වලින් ඉගෙන ගන්න නැහැ. අපි ඒව ගැන දන්නේ නැහැ. ඉතින් එක්ස්පෙරිමන්ට්ස් කරන්න, පුංචි දේවල් ඉගෙන ගන්න. වීකෙන්ඩ් එකේ සනසීම ඉන්න. විශ්මිනා උදේ 11 වෙනකන්.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මේ එල්නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තව දක්වා යනවායි කියන එකට මේ වන විට 97%ක සම්භාවිතාවකින් පුරෝගතණය වෙනවා, ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. ඒක රාත්‍රී කාලයේ උෂ්ණත්වය, දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනී. අපි දන්නවා මාර්තු, අප්‍රේල් කියන්නේ ලංකාවේ උෂ්ණත්වය වැඩි මාස. ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න පහසු තත්ත්වයකට යන්න පුළුවන්. ගැන අවධානයෙන් ඉන්න කියලා. ඒ වගේම මේ වරින් වර පුත් කරන කාලගුණනාවගේ පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
5: මං ඉතින් එල්බී රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
6: එල්බී රන් අය තමයි මගේ හයිය.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
8: සිටි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ණසිටි
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
9: එයාගේ නම සීතා. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතායින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින. නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට
0: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
11: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
0: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

0: luna da suđu kontigena e disne.
1: Denen Anna. Sadie da vasila havasa dekata.
2: Sieta, hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Sri Lankia reality vedikave alutma peraliya. Sieta voice of family. ලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

උදේ 8යි විනාඩි 22යි යන්න හදන්නේ විශ්මී සියත WhatsApp එක පැත්තට. නික වැරටිය. සඳුන් අපි වහගෙන ඉන්නවා. සඳුන් අනිත් නම ප්‍රොනන්ස් කරන්න ඕනේ කොහොමද? ඒකත් කියලා එවන්න. Thank you so much සියත අහනවට. ඒත් එක්කම මීගමෙන් අපේ යාළුවා කෙවින් එයාගේ පවුල කට්ටිය මේ වෙලාවේ සියත අහගෙන වීකෙන්ඩ් එකේ ගෙදර වැඩ ටිකක් කරන ගමන්ලු ඉන්නේ. එතකොට තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා පාන දොරේ ඉඳලා කොළඹ පැත්තට එන ගම. නම කියන්නේ පාළු. හැබැයි යාගේ යාළුවගේ නම කිව්වට කමක් නෑලු. හරි හරි සචින්. කමක් නෑ. එකතු කරගන්නම් දෙන්නවම.

0: තයිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132277. සිංහකිරි ඕගස් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
3: හිනා වෙන්න මෙන්න වෙලාව. ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Resting.
3: Resting වගේ આવත් තියෙනක ඉවරයිනේ.
5: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහයෙන්
6: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැම temperature කරගන්න තනියම බත්තල්වත් බට real mapate experience එකකට නැල්වත් බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles.
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
21: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්මත් අමතන 0115880400 LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
25: ගංගාතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
26: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
28: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
28: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
29: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ
30: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
31: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
30: අවන්ස් ටිකෙන් ටික පේ.
32: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
33: මෙන ප්‍රශ්නය. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන්. 2. මඩකලපුවෙන්.
34: ත්‍රිකුණාමලයෙන්.
0: ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: Kagis Food City Satyanti Aduma Mila Peraliya Malgowa kilogram ekak Veladapula mila rupiyal 800 ape mila rupiyal 360 Alipera kilogram ekak Veladapula mila rupiyal 800 ape mila rupiyal 340 mema mila ganan pera denun dimakin torawa wenas wiya kiya mema dimana walangwanne 2026 agosto 22 sita 24 dakwa tuga awasan wenna turu pamanai kondisi sahithai
4: kohomi tarahin
5: kade wahalata daapu sheen maasa 3 malakada kala vikunupu miniya phone answer karanne aagiya tak ne
6: bala sheet dala betakan nathuwa super metro roofing sheet danna Supermet දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත Aizen again අනුන උසස් තත්ත්වයෙන් යුත් zinc aluminum roofing sheet වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න Supermet roofing sheet දාන්න
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක්
8: දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි
7: කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
10: ගන්නවා ලයිසන් එක
11: දැන් හරිනේ අමාරු
9: life එකකට පොඩ්ඩක් වැඩි
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 මේට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දා නීති නේද?
1: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: සියත සතියන්තය

උදෑටයි විනාඩි 56යි. අද අපේ යාළුවගේ බර්ත් දෙකානේ. මට හිතුණා එයත් ඇවිදින්න කරන්නේ වැඩ ඔක්කොම හුළඟ වගේ මාර ෆාස්ට්, කඩිසරයි, ස්මාර්ට්, ටැලන්ටඩ්, ඕල්රවුන්ඩර්, රැපර් කෙනෙක්, ප්‍රඩියුසර් කෙනෙක්, ප්‍රඩක්ෂන්ස් නා සුපිරි. පොඩි ගීත ගායනා කිරීම හැකියාවකුත් තියෙනවා. ඇත්ත කියන්නත් ඕනනේ. රඟපාන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්. හොඳ සවන් දෙන්නෙක්, හොඳ සහෝදරයෙක්, මල්ලි කෙනෙක්, තව කෙනෙක් අයියා කෙනෙක්. වෙලාවකට අපි හැමෝගෙම තාත්තා වෙන්නත් දඟලනවා. කමක් නෑ නවීන්ත. නවීන් රත්න භාරති සියත FM එකේ අපේ පුංචි වීරයා. සුබ උපන්දිනයක් වේ.

හරිනම් අපිට බර්ධ ගිප්ස් දෙන්න ඕනේ. ඔන්න උදෙම් අපිට ගිෆ්ටයකුත් දීලා ගියා. හිතන පතන හැමදේම හිතනවටත් වඩා වැඩියෙන් ලස්සනට ලැබෙන හොඳම අවුරුද්දක් වෙන්න ඕනේ නවීන් ඔයාට. අපි වගේම සියතේ හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි. ඉතින් ආදරෙයි. Happy birthday!

0: यह था टॉप स्टोरी।
1: සංචාරක ආදායම 11%කින් 15%. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 7 සංචාරක ආදායම 11.5%කින් 15% ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන මූල්‍ය වාර්තාවේ දැක්වෙන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසයේ දක්වා සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1796.7% ලෙසයි. පසුගිය වසරේ අදාළ කාලය තුල එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2031ක්. මැද පෙරදිග යුදමේ තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් 15% මෙම තත්ත්වයට හේතු බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ඉරානයේ ආර්ථිකයේ බිඳ දැමීමට ඇමරිකාවට සහාය වන සියලු රටවල් සතුරන් ලෙස සලකන බව ඉරානය පවසනවා. ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහසින් රෙසායි මේවා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර නියෝජිතයින් සඳහා ඉරානයේ පැවති උත්සවයකට එක්වමින්. ඉරාන ආරක්ෂක ප්‍රධානියා මෙම ප්‍රකාශය සිදු කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමුස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු භූමිය ලෙස සලකන බවට සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

අලුත් පැයක්, අලුත් විදියට හිතන්න ඕනේ, අලුත් දේවල් කරන්න ඕනේ. නෙගටිව් දේවල් වලට පයින් ගහලා එළියට දාන්න ඕනේ. අස් කරලම දාන්න ඕනේ. අයින් කරන්න ඕනේ. ඩිලීට් කරන්න ඕනේ. මොකද ඔයාට තියෙන මේ ලෝකේ තියෙන ලස්සනම හදවත, ඒ හදවතේ තියෙන හීන, ඒ ටාගට්ස් හැම දෙයක්ම ඔයාගේ ජීවිතයට වටිනවා. ඔයාගේ ළඟ ඉන්න ඉන සර්කල් එක ස්ට්‍රෝංග් වුණාම ඒක ඔයාගේ මූණෙන් පේනවා, ඔයාට ආදරය කරන අයගෙන් පේනවා, වචනවලට, සිද්ධිවලට, ඔව් ඒ හැම දෙයකටම කවමදාකවත් වොරි වෙන්න එපා. මොකද අපි දෙයක් ඉගෙන ගන්න ඕනේ, අඳුන ගන්න ඕනේ. අඳුන ගත්තට පස්සේ ඩස්ට්බින් එකට බැරිලා ෆ්ලෂ් කරලා හරි දාන්න ඕනේ නේද? එන්න අලුත් විදියට හිතමු. වීකෙන්ඩ් එකේ නිදහස් වෙමු. විශ්මින්න උදේ 11 වෙනකන් සිය තහන්නම් ඉන්නේ, මැසේජ් එකකුත් දාලා තියන්න හරිද?

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
4: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕනතරම් ඇලුමේ

0: රසියව සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
5: ඒත් ලොකු කරලා නේද?
4: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ලඟ.
6: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
9: රාජ්‍යය ගොබ්බයා.
10: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
11: නිලබල කරේති ඔලමුල පුරේ
12: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත TV තුලින්.

උදේ 9යි විනාඩි 29යි. මං ඔබව සුරකින්නම්. මං මාවම සුරකින්නවා. එහෙම නේද? එහෙම තමයි ඉන්න ඕනේ. ඔයාගේ පර්සනාලිටි එක, ඔයා හිතන දේවල්, ඔයා කරන දේවල්, ඒ හැම දෙයකටම වටින්නේ ඔයාව. ඔයාගේ ශක්තියන්, ඔයාගේ එනර්ජීස්. ඉතින් ඔයාගේ එනර්ජීස් ඩැමේජ් කරගන්න එපා. යන්න හදන්නේ වට්ස්ඇප් එක පැත්තට සියතහන් ඉඳලා මැසේජස් එවපු කට්ටියව ඉක්මනටම මේ හින්දි සින්දුවට එකතු කරගන්න. ඔන්න අපි කුසල් අහගෙන ඉන්නවා. ඔයා ආව නේද කියලා අහලා තියෙනවා. ඔව්, මං ඇවිත් තියෙන්නේ. එතකොට බණ්ඩාරගම නතාලි අපේ නවීන්ට විශ් කරලා තියෙනවා thank you so much. ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා. මොරගහ යන හංසී ඔයාවත් මේ සින්දුවටම එකතු කරගන්නවා.

0: සෑම මොහොතක්ම රසවත් කර
1: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 251 30
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිරි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කගෙල්ස් ෆුඩ් සිටි
3: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම්
4: ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න අද තමයි එදෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
5: සින්දු සියත අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනුට
7: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයොලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
10: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: Advance ticket ටික pay.
12: Agilis Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි. අපේ මිල රුපියල් 300යි. තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
7: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනි.
15: මෙන්න ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ. 1. ත්‍රිකුණාමලයෙන්. 2. වඩකලපුවෙන්.
16: ත්‍රිකුණාමලයෙන්.
7: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
14: යප පොකට් මනි.
7: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBX රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම දෙන
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල්

0: සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
1: ලොකු කරලා නේද?
2: නැතුව සර්, LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලා.
3: ලොකරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
3: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
3: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 64 අපිට වට්ස්ඇප් කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැරේ.
5: සියත සතියක්.

0: क्या था टॉप स्टोरी
1: විදුලි සැපයීම ගැන සහතිකයක් ජල විදුලි උත්පාදනය කරන ජලාශවල ජල දහරිතාව මේ වන විට 67%ක් පමණ වන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ අදාළ ජල පරිමාව ලබන ඔක්තෝබර් දක්වා විදුලි උත්පාදනයට ප්‍රමාණවත් වන බවයි. ඉහළ පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් ලෙස බැසි ලැබීම හේතුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම මේදා අඩු වී නොමැති බවයි ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම ප්‍රකාශ කළේ. ඉදිරි වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවද සමාගම ප්‍රකාශ කළා. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසී ඉන්දියාව විසින් දිනා ගනු ලැබුවා. රෝන් පළමුව පන්දුවට පහර දීමට නියමිතයි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කොළඹ SSC පිටියේදී පැවැත්වෙනවා. සියත ටීවී ඔස්සේ සජීවීව තරගය නැරඹිය හැකි.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

මල් පැන් පොදක් කෝ අරන් එන්න බලන්න මේ පැත්තට. උදේකොළහ වෙනකන් ඔයාට විශ්මිත් එක්ක අන්තිම පැය ඕනම දෙයක් කතා කරන ගමම්ම නිදහසේ මැසේජ් එකක් එවන්නත් පුළුවන්. හරිද? මේ අහන්නකෝ. මොනම රීසන් එකකටවත් සැලෙන්න එපා. මොකද අපි හිතන්නේ නැති විදිහට දේවල් වෙනස් වෙනවා එක තප්පරෙන්.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සමහර වාහනවල ආසන පටි නිස්පාදකයා විසින් සවිකල් ලැබල තියුනේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරක් කළ යුතුයි.
2: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සර රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඉනිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
5: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: advance ticket ටික pay.
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුවසිති වෙතින් මෙගාවට්ටම්. flora fat spread ඉතිරි රුපියල් 290යි. nestle malt pouch ඉතිරි රුපියල් 240යි. magic nougat සහිත butter scotch ඉතිරි රුපියල් 500යි. සුබයි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කගෙල්ස් ෆුඩ් සිටි.
8: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
9: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
10: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 492 492 0.7 1 1 327 777.
11: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
14: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතාවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
15: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
16: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
17: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
19: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
20: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
22: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
23: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
24: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
25: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
24: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
26: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
27: මං හිතුවේ මේ කොහොමද ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. කොහොමද මේ වගේ අලුත් ඉන්නවද?
28: මොකද මේ වගේ කියන්නේ?
24: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
28: සාස් ලංකාවට වෙලා කොහොමදන්න මාව හොයාගත්තේ?
25: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
1: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන් ට්‍රයි කළා.
0: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
1: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
3: සිංහකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
4: කොහොමද තරහින්?
5: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නෑ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
8: මං ඉතින් එල්බී රන් ඇයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
9: LB රන් අය තමයි මගේ හයිය.
10: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 360යි. අලිපේර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දෙනු දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwa Dena Rhino Premier Roofing Sheet Petivistra Sandha Dhatunai Anuhaya Amatana
14: Eka Harima Apooru Lokya Hariyata Alice in the Wonderland Park
15: Podi Parahakata Thiyenne Me Kathave Alice Ne E Vinoda Danata Inne Mama Prashnaya Nae Ne
14: Music Katha Karana Sattu Dumpimina Nilpaata Dalambuwa Vinota Ehe Tibbe Loke Thiyena Watinama Deva Sony Aiva Sharp LMG Teka Baduwala Lassana
0: Sir Oya Okkoma Ganna Dan Podi Gaanak Dala Balance Eka Tika Tika Gewanna Puluwa Therunada
14: Eyage Nama Sita Sita Mata Kagasurani එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
16: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
17: වෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ. එක ත්‍රිකුණාමලයෙන් දෙක වඩකලපුවෙන්.
18: ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ලේ දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
19: යත පොකට් මනි.
18: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

ලස්සන සින්දු ටිකක් එක දිගට අහගෙන යනව නේද? අහගෙන ඉන්නව නේද? ඔව් මම දන්නවා. උදේ 10යි විනාඩි 44යි පිළියන්දලේ ඉඳන් අපේ යාළුවෝ ටික අපි වහගෙන ඉන්නේ තිලක් තෙන්නකෝන් ඔබෙල් එකේ කට්ටිය සින්දුවකට එකතු කරගන්න අපි වහගෙන ඉන්නේ කියලා මැසේජ් එකේ තියෙනවා. ඒත් එක්කම මම යන්න හදනේ ගණේ මුල්ලට. අපේ චන්ද්‍රාන්ට ඉන්න අදත් සුපුරුදු විදිහට ආන්ටි මා රික්වෙස්ට් කරපු සින්දුව දෙන්න ට්‍රයි කරන්නම්. නැත්නම් ඒ ආටිස්ට්ගේම හරි සින්දුවක් දෙන්න ට්‍රයි කරන්න. දෙන්න බැරුව ගියොත් අපේ මාෂිට හරි මම කියන්න. හරිද? බොහොම ස්තුතියි ඔයාගේ මැසේජ් එකට. තව ස්පෙෂල් ෆැමිලි එකක් තියෙනවා. ඒ කට්ටියව කියන්නේ යන්න කලින්. ඊට කලින් මම කැමති කොළඹින් දුලීෂ ඉන්න අපි වහගෙන නන්දා මාලිනී මහත්මියගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. අනිවාර්යෙන් මේ සින්දුවෙන් පස්සේ මම ට්‍රයි කරන්නම්. හරිද?

එතකොට දුලේෂගේ යාළුවෝ කට්ටිය, අයියලා කට්ටිය, දිලාන්, ජනිත්, දයාන්, රන්දික, චතුරංග, විදුෂ, මනෝදයා මේ කට්ටියත් සියතහන් ඉන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. Thank you so much.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නෑ මකලෝ.
2: ඇයි?
1: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
2: ආ, ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වා, ඒක ගැන ඉතින් කල්පනා කරනවා.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඩම්.

0: හතරයි හත්සියයි සිය
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල් කසාද බඳගන්නේ නෑනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
7: සියත TV තුලින්.

උදේ 10යි විනාඩි 56ක් වෙද්දී විශ්මිට යන්න වෙලාව වැවිත් තියෙන්නේ. හැබැයි යන්න කලින් මම ඉස්සලාම යනවා ළඟම තැනට රාගමට. රාගමට කලින් පේර්ලන්ද කට්ටිය මතක් කරලා ඉන්නම්. අපේ සජිනි අහගෙන ඉන්නවා, ජයන්ත, එතකොට ලාර බබා එක්ක සියත FM. මං හිතන්නේ දැන්නම් උයන ගම. Thank you so much message එකට. ඊට පස්සේ මට ළඟම තැන තමයි රාගම. මේ කට්ටිය නම් අහන් ඉන්නේ උදේ පටන් ගත්ත වෙලාව ඉඳන්ලු ප්‍රෝග්‍රෑම් එක. කෑම හදලත් ඉවරයි. එතකොට මං දැක්ක විදිහට අලයි සොයාමී තමයි හදලා තියෙන්නේ. රස කෑමක් තව ටිකකින් කන්න පුළුවන් වගේ. එතකොට සමා තමයි අපිට මැසේජ් එක එවන්නේ. යාළුවෝ ටිකක් ඉන්නවා. සංජු, සුභා, එතකොට කවිනි, මේ කට්ටියවත් එකතු කරගන්නලු. ඒ වගේම තමයි ගොඩක් ආදරය කරන ආදරේ රංගවත් එකතු කරගන්නවා මේ සින්දුවටම. අක්කලා, නංගිලා හැම පැත්තෙම ඉඳන් සියත අහනවා ඉතින්.

හරි, එහෙනම් මට යන්න අවසරයි. අපේ මාෂිත් ඇවිල්ලා ඉන්න. ආය මම එනවා සඳුදරය හත වෙද්දී සියත ආදර රේඛ ඔබ ළඟට අරගෙන. ගිහින් එන්න. Happy weekend. හිනා වෙලා ඉන්න ඕනේ, හරිද?

0: क्या था टॉप स्टोरी
1: බන්ධනාගාර ප්‍රධානීන්ට මානව හිමිකම් කොමිසමෙන් උපදෙස්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත සිය කොමිසම මීට පෙර ලබා දුන් නිර්දේශ රැසක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා. එම කොමසාරිස් නිමල් පුංචිහිවා සඳහන් කළේ බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම් වලට එයද හේතුවක් වී ඇති බවයි. එම නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දුන් බවද කොමසාරිස්වරයා සඳහන් කළා. බන්ධනාගාර ප්‍රධානීන් පොලස්පතිවරයා අධිකරණ අමාත්‍යංශයේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබුණේ පසුගිය 18 වනදායි. ඒ බන්ධනාගාර කිහිපයක පසුගිය සමය ඇති වූ ගැටුම් සහ එම ගැටුම් සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. බන්ධනාගාර තදබදයේ ගැටුම් සහ වෙනත් ගැටලු විසඳීම සඳහා නව නීති ගෙන එන බව අධිකරණ අමාත්‍යංශයේ ප්‍රධානීන් එහිදී බන්ධනාගාර කොමිසම වෙත දැනුම් දෙනු ලැබුවා. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසී වාසයේ දින පළමුවෙන් පන්දුර පහර දෙන ඉන්දිය කණ්ඩායම එක් අඩුලක් දැවි රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 37. KL රාහුල් ලකුණු 18කට දැවි ගියේ ලහිරු කුමාරගේ පන්දුවකට නිරෝෂන් දික්වැල් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. කොළඹ SCCPTේ පැවැත්වෙන තරගය සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඇයි මම පොඩ්ඩක් හරි පරක්කුණේ කියලාද බැලුවේ? මම ඉතින් ඉරිදට උදේ 11 වෙනකොට එනවා කියලා ඔබ දන්නවනේ නේද? මම දන්නවා ඔබේ හිතේ මං ගැන තියෙන ආදරේ කොච්චරක්ද කියලා. ඒ තරමටම මගේ හිතේ ආදරේ ගොඩක් තියෙනවා. මෙන්න මෙච්චරක් කියලා කියන්න බැරි තරමට මගේ හිතේ ආදරේ තියෙනවා. හොඳද? හරි, ඔබේ ආදරේ මට දෙන්න පුළුවන් හොඳම විදිය මොකද්ද? මැසේජ් එකක් එවන එක. 0711982294 අපේ WhatsApp නම්බර් එකට එවන්න ලස්සන මැසේජ් එකක්. මගේ ආදරේ ඔබට පෙන්වන්න තියෙන හොඳම විදිය ලස්සන සින්දුවක් නේද? එහෙනම් මේ සින්දුවත් එක්ක අද දවස පටන් ගමු. හවස 4 වෙනකම් මං ඉන්න ඔබත් එක්ක. මම ආශී.

0: සංසිද්ධිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මේ එල්ලිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තව දක්වා යනවායි කියන එකට මේ වන විට 97% සම්භාවිතාවකින් පුරෝගතනය වෙනවා, ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. ඒක රාත්‍රී කාලයේ උෂ්ණත්වය, දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනී. අපි දන්නවා මාර්තු අප්‍රේල් කියන්නේ ලංකාවේ උෂ්ණත්වය වැඩි මාස. ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න පහසු තත්වයකට යන්න පුළුවන්. ගැන අවධානයෙන් ඉන්න කියලා ඒ වගේ මේ වරින් වර පුත් කරන කාල ගුණනාවගේ පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද? හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
4: පරම්පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: Sada su dukoti gena e disne.
1: Danin Anna. Sati davasala havasa dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Goda kadare.
3: Sir, nee telbi ranna addi ke inne. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බි එකට ගියේ.
4: ඒත් ලොකු කරලා නේද?
3: නැතුව සර්. එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
7: පහවසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook.
7: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
10: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
7: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
10: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
11: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
13: මං නම් හිතන්නේ නැහැ.
11: දකින හීන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

මනමාලයි ඔබේ ආදරේ. කවුරෝරයම කියලා තියෙනවාද? මටනම් කීප දෙනෙක් මෙහෙම කිව්වා. අද කිව්වේ මැසේජස් එවලා තිබුණා මාෂි ලස්සන සින්දුවක් ඕනි කියලා. කවුද මැසේජ් එක එවලා තියෙන්නේ කියලා බලනකොට මං දැක්ක මැසේජ් එක එවලා තියෙන්නේ දුලාන්. හයි දුලාන්, කොහමද? ඔයා ඉන්නේ පානදුර නේද? වයිෆ් ඉන්නවා මෝක්ෂා. එතකොට චුටි පුතාවත් එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තියෙන. ඒ වගේම මුදිත්ම දේවින්දිත් මැසේජ් එකක් එවලා තියෙනවා ලස්සන සින්දුවක් ඕනි කියලා. මේ සින්දුව අපි අහමු.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ජපානයේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Rest in
3: වගේ આવත් ඉතින් එක
5: ඉවරයිනේ. මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive.
6: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114-700-678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
19: real මට experience එකකට ඇල්වත්ත බට.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
21: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
23: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115-880-400. එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව. වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
24: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
25: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
26: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
27: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
28: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
29: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
30: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
29: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
30: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
31: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
32: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
33: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
32: අවන්ස් ටිකෙන් ටික පේ.
34: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13-16 අමතන්න.
35: මෙන ප්‍රශ්නය. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වඩකලපුවෙන්.
36: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714-151-151 අපිට වට්ස්ඇප් කරන්න.
37: සියත පොකට් මනි.
36: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
0: සිහත සති

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: Omfit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676 251 3020.
2: Brand new unath registered unath free will ekak gannawa nam Asset Line Finance tamai. Liyakiya bili awamai. Warika pahasui. Free will potata hadisi nayak unath ganna puluwan. Obage sihina prirodha rataya adama obe karaganna Asset Line Finance 0114700 yamatanna. Wasara 23 ka nobindunu vishwasaya.
3: Adama CA Sri Lanka samaga liyapadinchave lovama piligat chartered accountant keneku wanna. CA Sri Lanka 0770455
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතාවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තේමනා රසා විස්තර 0776 833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තත් සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: සංචාරක ආදායම 11%කින් පහළට. එල් නිනෝවෙන් පුද්ගලයන් 82,000ක් පීඩාවට පත්වේ. මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස්. ළමා හිංසන පැමිණිලි ඉහළට. කැනඩාවෙන් අමරිකාවට පලි ගැනීමේ වත්තක්.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: සියත දිවයින පුරා

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සංචාරක ආදායම 11%කින් පහළට. එල් නිනෝවෙන් පුද්ගලයන් 82,000ක් පීඩාවට පත්වේ. මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස්. ළමා හිංසන පැමිණි ලිහලට. කැනඩාවෙන් ඇමරිකාවට පලිගැනීමේ බද්දා.
0: දේශීය සියත. Local News on Theater.

0: ප්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
1: සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: මහනුවර ඇසළ පෙරහර මංගල්ලේ පළමු රන්තෝලි පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පස්වරු 6:44 දෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවෙන් පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී දළදා වීදියෙන් ගමන් කර පෙරහර DS සේනානායක වීදියෙන් හැරි පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය හා ඊල් සේනානායක වීදියෙන් ගමන් කරනු ඇති. හරස් වීදියෙන් DS සේනානායක වීදියට පැමිණ රජ වීදිය ඔස්සේ ඉහළට වෙත් ප්‍රධාන වාහල්කඩ ඔස්සේ පෙරහැර යළි ශ්‍රී දළදා මාලිගා වෙත ගෙවදීමට නියමිතයි. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් මෙවන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
3: පෞගිය පුරා දින පහක් තුළ කුඹල් පෙරහැර සාර්ථකව පවත්වනු ලැබුවා. අතිවිශාල ජනතාවක් පැමිණියා. ඒ වගේම අද දිනේදී මෙවන විටත් සුවිශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ ඇති බව අපිට පෙනී යනවා. එනිසා ඉතා විනය ගරුවක පෙරහැර නරඹන හැටියටත් ඒ වගේම ආශිර්වාද ලබා ගන්නා හැටියටත් ඔබ පරිසරයට කරන හානි අවම කරගන්නා හැටියට අතීතා කාරණිකව ඉල්ලා හිටිනවා. ඒ වගේම ඉදිරි පුරා දින පහක් තුළ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනවා ඇත.
2: පළමු රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් මාර්ග බාධක හා රථවාහන සහ පුද්ගල පරීක්ෂා කිරීමද සිදුවනු ඇත. පෙරහර කාල සීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 7 සංචාරක ආදායම 11.5%ක් පහළ කොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන මූල්‍ය වාර්තාවේ දැක්වෙන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසයේ දක්වා සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1796.7ක් ලෙසයි. පසුගිය වසරේ අදාළ කාලය තුළ එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2031ක්. මැද පෙර දිග යුදමය තත්ත්වයක් සමග ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම පහළ යාම මෙම තත්ත්වයට හේතු බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කළේ. මෙම වසරේ සංචාරක ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙවැනි විට වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
4: අපිට ඉලක්කයක් තිබෙනවා. අපි ලක්ෂ 27ක 2.7 මිලියන් ඉලක්කයක් තමයි අරගෙන තිබුණේ. ඒ වගේම යම්කිසි බාධාකාරී තත්වයන්, ඒ වගේම ලෝකයේ තිබෙන යුදමය ගැටලුකාරී තත්වයන් හමුවෙමින් ලක්ෂ 25ක ඉලක්කයක් අපිට තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ 25 ඉලක්කය අපිට සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මැද පෙරදිග තිබෙන යුදමය තත්වයන් එක්ක යම් යම් බාධාකාරී තත්වයන් එල්ල වෙලා තිබෙනවා. කටාර්, එමිරේට්ස් වගේ ගුවන් ගමන් වාර විශාල වශයෙන් කැන්සල් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් එළමෙන සීසන් එක ඉතාමත්ම හොඳින් අපේ රටේ කළමනාකරණය කරන්න අවශ්‍ය වැඩ කටයුතු අපි කරමින් ඉන්නවා.
2: මේ අතර වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 14,68,980 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 22 තුළ පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,25,562ක්. ඒ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයෙන්ද වැඩි සංචාරකයන් පිරිසක් මෙම මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. පවතින එල්නිනෝ තත්ත්වයේ හමුවේ ජල කළමනාකරණය සම්බන්ධයෙන් ජනතා වැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරබේ සඳහන් කළේ පවතින තත්ත්වයට ගත හැකි විසඳුම් පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විට වැඩපිළිවෙලක් සකසමින් සිටින බවයි. මහකන්නේ වගා කටයුතු සිදු කිරීමේදී ගොවීන් දෙපාර්තමේන්තුවේ එම වැඩපිළිවෙලට අනුව කටයුතු කිරීම වැදගත් බවද මහාචාර්යවරයා සඳහන් කළා.
5: කෘෂිකර්ම මණ්ඩලය කරගෙන යන ආකාරය පිටපොළ යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ඒක ජනතාවට, ගොවි ජනතාවට විශේෂයෙන්ම ඉක්මනින් දැනගන්නට පුළුවන් වේවි. මෙහිදී මේ මූත වෙන විට ඇතිලා තියෙන සත්‍යයේ ප්‍රධානම කාරණේ තමයි තිබෙන ජලය. අපිට වර්ෂාව මගින් ලැබිච්ච ජලය සහ අනිකුත් ඒ රැවුල ගබඩා වී තිබෙන සුළු ජල ප්‍රමාණය හෝ වේවා, මේ සියල්ල අර පරිස්සමින් පාවිච්චි කළ ඉස්සත්යකට පැමිණලා තියෙන එකට ප්‍රධානදී විශේෂයෙන්ම පානීය ජල අවශ්‍යතාවයන් සඳහා මිනිස්යාගේ වගේම සතා සීපාන්තත් පානීය ජලය අවශ්‍යයි. ඒ කළමනාකරණය කරගන්න ගමන්ම ජල විදුලියටත් අවශ්‍ය ප්‍රමාණයට ජලය මුදා හරින්. ඒ වැඩ කටයුතු කරගෙන අවශ්‍ය වෙනවා මේ පද්ධතිය සමතෘතව ඉස්සරහට.

0: යාම සඳහා.
1: දිවයිනට බලපෑති එල් නිනෝ තත්ත්වයේ හමුවේ මෙවන විට පුද්ගලින් 81865 දෙනෙකු පීඩාවට පත් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානයේ සඳහන් කළේ දිස්ත්‍රික්ක 7ක පවුල් 25628කට අයත් පුද්ගලින් පීඩාවට පත් ඇති බවයි. මොනරාගල, මඩකලපුව, අම්පාර, බදුල්ල, පොළොන්නරුව, රත්නපුර සහ හම්පන්තොට එම දිස්ත්‍රික්ක 7යි. එල් නිනෝ තත්ත්වෙන් බලපෑමෙල්ල වී ඇති ප්‍රාදේශීයකම් කොට්ටාස සංඛ්‍යා 23ක්. වැඩිම බලපෑමෙල්ල වී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7කටයි. පීඩාවටපත් පුද්ගලින් 72153 දෙනෙකු වෙත මෙවන විටත් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ජලවිදුලි උත්පාදනය කරන ජලාශවල ජලධාරිතාවය මෙවන විට 67%ක් පමණ වන බව ජාතික පද්ධති ක්‍රියාකාරු සමාගම ප්‍රකාශ කළා. එම සමාගම සඳහන් කළේ අදාළ ජල පරිමාව ලබන ඔක්තෝබර් දක්වා විදුලි උත්පාදනයට ප්‍රමාණවත් වන බවයි. එල් නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා රජයේ නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්.
2: ඔබ අවබෝධ කරගත යුතුයි ජාත්‍යන්තර කාලගුණ මධ්‍යස්ථාන වාර්තාවලට අනුකූලව එල් නීනෝ ලානීනා කියන ඒ ඉතාමත්ම අන්තවාදී කාලගුණික දේශගුණික තත්ත්වය ඉතිහාසයේ වෙන කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු ආකාරයට මහා බරපතල ජනතාවට විශාල වශයෙන් ප්‍රශ්න ගෙන දෙන ඒ කාලගුණික දේශගුණික තත්ත්වයක් බවට නිර්මාණය වෙයි කියන අනතුරු ඇඟවීම ජාත්‍යන්තර කාලගුණ මධ්‍යස්ථානය අනාවැකි පල කරලා තිබෙනවා. එය දැන දැන රජයට මගහරින්න බෑ. විශේෂිත වූ වැඩසටහනක් රජය ක්‍රියාත්මක කරන්නට ඕන.
1: අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අමාත්‍යවරුන් 4 දෙනෙකු ආණ්ඩුවේ සිටියේදී ගොවි ගැටලුවට නිසි විසඳුමක් නොලැබීම කනකාටුවට කරුණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
3: ලොකුම ගැටලුව තමයි නිසි මිලක් නැහැ වීවලට. හැම ගෙදරකම වී ගොඩ ගහගෙන බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අඩු මිලට විකුණලා. ඒ ගැන කනගාටුයි. රුපියල් 120ක් කිලෝකට දෙනවා කිව්වට රුපියල් 90කින් එහා පැත්තට වී කිලෝවක් විකුණ ගන්න අමාරු බව තමයි මේ හැමතැනම කතාව. එකතර කතාවක් නෙමෙයි. එතකොට අඩුම ගානේ වී කිලෝකට රුපියල් 135ක් 140ක් සාධාරණ මිලක් නොවන බව හැම කෙනාම කියනවා. එතකොට ගොවි පුතෙක් ජනාධිපති කළා, ගොවි පුතෙක් කෘෂිකර්ම ඇමති කළා, ගොවි පුතෙක් වාණිජ ඇමති කළා, නියෝජ්‍ය ඇමතිකමටත් කෘෂිකර්ම මේ පළාත්ම කෙනෙක් පත් කරා. අනුරාධපුරෙම්ම රටම පාලනය කරන ඉහළම ඇමතිවරු 4 දෙනෙක් පත් කළා. අනුරාධපුරයේ ගොවීන්ට වී කිලෝවකට සාධාරණ මිලක් නෑ. ඒක ලැජ්ජ වෙන්න ඕන.
1: ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ ගත වූ කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් 58 දෙනෙකු දිවයිනට රැගෙන විත් ඇති බවයි.
4: මේ පහුගිය අවුරුද්ද ඇතුළතම අපි ඇල්ලුවා ප්‍රකෝටි ගණන් මුදලෙන් වටිනාකම තියෙන වීදි වටිනාකම තියෙන මත්ද්‍රව්‍ය නොයෙකුත් ජාති මහා මුහුදෙන් ඇවිල්ලා ගුවනෙන් ඇවිල්ලා රටේ හංගල තිබිච්චා පුද්ගලිකව ගෙනාපුවා ඇල්ලුවා. පසුගිය මාස 8ක් වැනි කාලයක් තුලදී මහා දරුණුතම අපරාධකාරයෝ ඔවුන්ගෙන් 58 දෙනෙක් පහුගිය මාස ඇතුළත ලංකාවට ගෙනවා. දැන් ඔවුන් නීතියේ ඉදිරියේ.
1: මේ අතර ඩුබායිහි සැඟව සිටි මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට රජය විසින් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් වන කොණ්ඩරංජි, ඇල්ටෝ ධර්මී, බස්ලලිතා, වනාතේ චතු නැමැත්ත අත්අඩංගුවටගත් පිරිස අතරට අය. බස්ලලිත් නැමැත්තා හෙට දිවයිනට රැගෙනීම සඳහා මෙරටින් විශේෂ පොලිස් කණ්ඩායමක්ද පිටත්තු ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙත සිය කොමිසම මීට පෙර ලබා දුන් නිර්දේශ රැසක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා. ඒ කොමසාරිස් නිවල් පුංචිහිවා සඳහන් කළේ බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම්වලට එයද හේතුවක් වී ඇති බවයි. එම නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දුන් බවද කොමසාරිස්වරයා සඳහන් කළා. බන්ධනාගාර ප්‍රධානීන් පොලිස්පතිවරයා අධිකරණ අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබුණේ පසුගිය 18 වනදායි. ඒ බන්ධනාගාර කිහිපයක පසුගිය සමය ඇති වූ ගැටුම් සහ එම ගැටුම් සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. සිරගත කිරීම වෙනුවට නිවාස අඩස්සිය තැබීම සහ ප්‍රජා විශෝධන පනත් කෙටුම්පත බලාත්මක කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අධිකරණ අමාත්‍යංශයේ ප්‍රධානීන් බන්ධනාගාර කොමිසම වෙත දැනුම් දෙනු ලැබුවේ බන්ධනාගාර තදබදය ගැටුම් සහ වෙනත් ගැටලු විසඳීම සඳහා නව නීති ගෙන එන බවයි. බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා නව බන්ධනාගාර පිහිටවීම සහ පවතින බන්ධනාගාරවල පහසුකම් පුළුල් කිරීමට මේ වන විටත් පියවරගෙන ඇති බවද සඳහන් කළා. ගැටුම් හේතුවෙන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකරය වූ රැඳවියන් පහර කෑමට ලක්වීමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින බවද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මානව හිමිකම් කොමිසම් වෙත දැනුම් දී තිබෙනවා. ළමා හිංසන වාර්තාවීම ඉහළකොස් ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා. එම අධිකාරියේ නීති බලාත්මක කිරීම අධ්‍යක්ෂ නීතිඥ සජීවනි අබේකොන් පැවසුවේ මාසිකව පැමිණිලි දහස ඉක්මවා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වන බවයි.
0: ළමයින්ගේ මනෝ සමාජීය ගැටලු, ළමයින්ට සිදුවන ශාරීරික මානසික ලිංගික හිංසන සහ සයිබර් හිංසන, මේ වගේ පැමිණිලි සාමාන්‍යයෙන් මාසිකට 817 අතර ලැබෙනවා. නමුත් 2026 වර්ෂයේ ජූනි ජූලි මාසවල ඒ තත්ත්වයේ වැඩිවීමක් ඇත්තටම තිබෙනවා. මොකද 800ක් වගේ ලැබුණු පැමිණිලි අපිට මාසෙකට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සාමාන්‍ය 2026 ජනවාරියන්තලා මැයි වෙනකන් ලැබුණේ පැමිණිලි 800ක් විතර තමයි. නමුත් ජූනි ජූලි මාසවලදී මේක 1100 ඉක්මවා ගිහිල්ලා තියෙනවා.
1: ළමුන්ගේ බහරය සහ ආරක්ෂාව පිළිබඳ පැමිණිලි වැඩි වශයෙන් ලැබෙන බවයි නීතිඥ සජීවනි අබේකොන් පැවසුවේ.
0: ළමයින්ගේ බහරය සහ ආරක්ෂාව දරන දෙමව්පියන් වෙන්න පුළුවන්, තාවකාලික බාරකරුවන් වෙන්න පුළුවන්. ඒ වගේ අය ළමයින්ව නොසලකා හැරීම, ළමයින් අනාරක්ෂිත කිරීම, ළමයින්ට නිසි පරිදි වගකීම් යුතුකම් ඉෂ්ට නොකිරීම, බහරය සහ ආරක්ෂාව පිළිබඳව හරිහැටි යුතුකම් ඉටු නොකිරීම වගේ ගැටලු තමයි වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ.
1: විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටීමට ලක්ව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය චාරුදත් ඉලංගසිංහ පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සංඛ්‍යාව මේනිට 6000කටත් වඩා අඩු පිරිසකට සීමා වී ඇති බවයි.
5: පහුගිය වසර ගණනාව තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරු බරපතල විදියට විශ්වවිද්‍යාල හැරගියා. 2014 5200ක් වගේ හිටපු ප්‍රමාණය යම් ප්‍රමාණයෙන් වැඩි වෙලා ඇවිල්ලා පහුගිය වසර වෙනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරු 1000කට වැඩි විශ්වවිද්‍යාල හැරගියා. අපි හරියට ගත්තොත් 6000කටත් අඩු ප්‍රමාණයක් තමයි දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාල පද්ධති ආචාර්යවරු ඉන්නේ. පහුගිය 2025-24 තුල පද්ධතියේ වෙච්ච හානිය මොකක්ද කියන එක පහුගිය දවස්වල කෝප් කමිටුවේදී හෙළිදරව් වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය විතරක් වැඩිපුරම ආචාර්යවරු විශ්වවිද්‍යාලය හැරගීන් තියෙන පහුගිය වසර දෙක තුන ඇතුළත. මේක මේ රටේ ඉතාම බරපතල තත්ත්වයක්. අපි හිතුවා මේ ආණ්ඩුව එද්දී මේ රටේ අධ්‍යාපනය පිළිබඳ යම් කිසි හැඟීමක් හෝ ඇති වෙන්නේ නැති කියලා. හැබැයි පහුගිය කාලෙම සාකච්ඡා කරාට ඒ සාකච්ඡා කිසිම ප්‍රතිඵලයක් නැති තත්ත්වයට දැන්පත් වෙලා තියෙනවා.
1: මේ අතර පාසල්වල පවතින ගුරු හිඟයට කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කළ යුතු බවයි ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ.
6: මේ වෙනකොටත් අපි දන්නවා තරඟ විභාගයක් තියෙනවා, ගැසට් නිවේදන දෙකක් යටතේ සීමිත සහ විවෘත තරඟ විභාග දෙකක් පවත්වලා 23,000ක් බඳව ගන්නවා කියන ප්‍රකාශය කරලා තියෙනවා. ඒකට අදාළව අදාළ නීතිමය පියවරත් අරගෙන තියෙන්නේ. මොකද මෙතෙන්දී බඳව ගන්න යන්නේ සංවර්ධන නිලධාරීන් විදියට කටයුතු කරන අය සීමිත තරඟ විභාගෙමුත් විවෘත උපාධිධාරීන් විවෘත තරම විභාගෙමත් ගන්න යන්නේ. එතකොට මේ තීරුම 23,000ක් මදවා ගැනීම විභාගයෙන් 74%ක් මදවා ගන්නේ සීමිත තරම විභාගයේ. ඒ කියන්නේ DO ලා නැත්නම් අධ්‍යාපන සහ රාජ්‍ය සේවයේ ශේෂ රැකියාවක් කරන අය. දැන් මේක සම්බන්ධව ගැටළු මොන ගැටළු තිබ්බත් මේ බඳවා ගැනීම සම්බන්ධව බාධා කරන්නේ නැති නිසා මේ සම්බන්ධ ඉදිරි කටයුතු කරන්න අවශ්‍ය පියවර ගන්න ඉඩ දීලා තියෙනවා. දැන් මෙතනදී විශේෂයෙන් මතක තබා ගත යුතුයි ලංකාවේ මේ විභාගයට 1,73,000ක් ඉල්ලුම් කරා. ඒකෙන් සීමිත තරම විභාගයේ විදියට 30,000ක්වත් ඉල්ලුම් කරේ නැහැ. ඒ කියන්නේ 1,30,000කටත් 40,000කටත් වැඩි ප්‍රමාණයක් විවෘත තරම් විභාගයෙන් නැත්නම් මේ රටේ ඉන්න උපාධිධාරීන් තමයි ඉල්ලුම් කරේ.
1: මේ අතර විශ්වවිද්‍යාල තුල අපොහොසත් අධ්‍යාපන පරිසරයක් ගොඩනැගීම සිය අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. එමේ බව සඳහන් කළේ දිවිනපුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අධිරට බෞනියා විශ්වවිද්‍යාලයේදී එක්වෙමේ.
7: විශ්වවිද්‍යාලයක් කියන්නේ බිල්ඩින් විතරක් නෙවෙයි, ඇකඩමික් ප්‍රෝග්‍රම්ස් විතරකුත් නෙවෙයි, විශ්වවිද්‍යාලය තුල ඉතාමත්ම හොඳ සංස්කෘතික දේශපාලන ජීවිතයක් තියෙන්න ඕනේ. ඒ හරහා තමයි අපිට නායකයන් බිහි කරන්න පුළුවන් වෙන්නේ. අනාගත නායකයන් බිහි කරන ප්‍රධාන තැනක් මේ විශ්වවිද්‍යාල. ඒ නිසා අධ්‍යන කටයුතු වලට එහා යන පොහොසත් ජීවිතයක් විශ්වවිද්‍යාල තුල තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය සංස්කෘතිය හැදෙන්න ඕනේ. රැගින් වලට නම් අපි කිසි සමාවක් දෙන්නේ නැහැ. ඒක මම අවධාරණය කරන්න ඕනේ.
1: අනවශ්‍ය ලෙස ආනයනය කළ සහල් වෙළඳපොලේ නිවත්වන තේක් දේශීය සහල් සඳහා ඩිසිමිලක් නොලැබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති මුදිත පෙරේරා පැසුවේ ගොවීන්ට තවදුරටත් 2 කිලෝවක් සඳහා ලැබෙන්නේ රුපියල් 100ක මුදලක් පමණක් පවයි.
8: රජයේ නියම කරලා තියෙන සහතික වීමිල ස්ථාපිත කරගන්න රජයට හැකියාවක් ලැබිලා නැහැ. මොකද පුත්කලි කංශයට මේකට දායක වෙන්න පුළුවන් සීමාව ඉතාමත් සීමිතයි. හේතුව තමයි අපි දන්නවා පහුගිය අප්‍රේල් මාසේ ඉඳලා ආණ්ඩුව අනවශ්‍ය විදියට සහල් ආනයන සිද්ධ කළා. ඒක හින්දා දේශීය සහල් සඳහා තියෙන ඉල්ලුම කඩාවැටුණා. ඒ ආනයනික සහල් හින්දා වෙළඳපොළට සිද්ධ වෙච්ච බලපෑම තාමත් එහෙම්මයි. තාමත් වෙළඳපොළේ සුලභව ආනයනික සහල් තියෙනවා අඩු දිනට. ඒකින්ද තාමත් දේශීය සහල් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් වෙළඳපොළ තුල තවටින් නැති හින්දා තවමත් ගොවියට ලැබෙන්නේ රුපියල් 100ක් 110ක් අතර මිලක් තමයි නාඩු වී කිලෝයක් කට ලැබෙන්නේ. ආණ්ඩුව කියන දේ ලැබෙන්නේ නැහැ. ගොවියෝ බලාපොරොත්තු වෙන මිල ලැබෙන්නේ නැහැ.
1: වියලවි මණ්ඩලයේ විසින් මේ වන විට බී මෙට්‍රික් ටොන් 44,015ක් මිලදී ගෙන තිබෙනවා. මේ මිලදී ගැනීම සඳහා දිවයින පුරා විවෘත කර ඇති ගබඩා සංඛ්‍යාව 120ක්. අමරිකාවට එරෙහි බදු පැනවීම සැප්තැම්බර් මාස 8 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කැනඩාව සැලසුම් කර තිබෙනවා. කැනඩා අක්‍රාමාත්‍ය මාර්ක් කාණි පැවසුවේ අමරිකාවට එරෙහි පලිගැනීමේ බද්දක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇති බවයි. ඩොලර් බිලියන 20කට ආසන්න වටිනාකමකින් යුත් කැනේඩියානු භාණ්ඩ සදා 50%ක තීරු බද්දක් පැනවීමට අමරිකාව ගත් තීරණයට එරෙහිව කැනඩා මෙය පියවර ගනු ලැබුවා. පවතින තත්ත්වය හමුවේ අමරිකාව සමග පැවති දීපාර්ශ්වික වෙළඳ සාකච්ඡා අත්හිටුවීමටද කැනඩාව තීරණය කළා. කැනඩා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අමරිකාව සාකච්ඡාවල අවසන් මොහොතේ ඉදිරිපත් කළ නව කොන්දේසි අසාධාරණ වීම හේතුවෙන් වෙළඳ සාකච්ඡාවල නිවත් වූ බවයි. බ්‍රිතාන්‍යයේ සිදු අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදු ඇත්තේ ප්‍රධාන මාර්ගයක බැරදිපසින් ධාවනය වූ මෝටර් රථයක් පොලිස් සන්නද්ධ ප්‍රතිචාර රථයක ගැටීමෙන්. බ්‍රිතාන්‍ය සවුත් බැංක් ප්‍රදේශයසලදී අනතුර සිදු වුණා. රථ දෙකෙහිම ගමන් කළ පුද්ගලයන් සිදු ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනා 37 හැවිරිදි හා 38 හැවිරිදි පුද්ගලින් වන බවයි බ්‍රිතාන්‍ය නිවේදනය කළේ.
9: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුර පහර දෙන ඉන්දිය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 88ක් රැස් කරගෙන සිටිනවා. ඒ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විටයි කාසී වාසී දිනාගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දුර පහර දීමට තීරණය කළා. පළමු කඩුල ලෙස එල්.කේ. රාහුල් ලකුණු 18කට දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. යසසේ ජයස්වාල් ලකුණු 45කට දැවී ගියා. කොළඹේ සෙසි පිටියේදී පැවැත්වෙන තරගය සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. ජලි සිරස්තල සංචාරක ආදායම 111කින් පහළට. එල්නිනෝවෙන් පුද්ගලයන් 82,000කට පීඩා. මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස්. ළමා හිංසන පැමිණි ලිහලට. කැනඩාවෙන් අමරිකාවට බද්දක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
9: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: K-pop කියන්නේ ලෝකෙම මියුසික් ඉන්ඩස්ට්‍රි එක වෙනස් කරපු මියුසික් කල්චර් එකක්නේ.
2: ඒ K-pop ඉන්ඩස්ට්‍රි එකේ සෙකන්ඩ් ජෙනරේෂන් එකේ උඩින්ම ඉන්න Big Bang Band එක ගැන ආයෙත් කතා වෙන්න පටන් අරන් තියෙනවා.
1: ඒ එයාලගේ 20th anniversary එක වෙනුවෙන් පටන් ගත්ත World Tour එක නිසා.
2: ඒ වගේම තමයි එයාලා අවුරුදු 4කට පස්සේ Big කියලා අලුත් song එකකුත් මේ World Tour එක වෙනුවෙන්ම release කළා.
1: මේ ටුව එක යලා සිටිස් 19ක ෂෝස් 33ක් කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ.
0: Talk of the Town.
1: ලෝකෙම TV series බලපු විදිහ වෙනස් කරපු Breaking Bad fansලට මේ සැරේ ඒ experience එක ටිකක් වෙනස් විදිහට ලැබෙන්නයි යන්නේ.
2: අවුරුදු ගානකට කලින් ටෙලිවිෂන් එකෙන් මුළු ලෝකෙම හොල්ලපු Breaking Bad දැන් ආයෙම big screen එකට එනවා.
1: Breaking Bad season 4 එකේ face off කියන episode එක තමයි මෙහෙම big screen එකට ගේන්න එයාලා plan කරලා තියෙන්නේ.
2: මේ වැඩේ වෙන්නේ September 7 වෙනිදා. ඒ කියන්නේ Breaking Bad day එක දවසේ.
1: මේ series එකේ ඒ characters වගේ ඇඳගෙන එදාට තියෙන special event එකට එන්න කියලා තමයි Sony Pictures ලා fans ලට කියලා තියෙන්නේ.
0: Talk of the Town.

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගිය තන්නේ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර් මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර් මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර් මෙට් රූෆින් ෂීට් දාන්න.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිටි වෙතින් මෙගාවට්ටම්. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල්ස් ෆුඩ් සිටි.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න asset line finance අමතන්න 0114700.
5: මෙන ප්‍රශ්නය. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වඩකලපුවෙන්.
6: ත්‍රිකුණාමලය ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි
6: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
7: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.

0: නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කැකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
2: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
2: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
2: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

සින්දුවක් මේ විදිහට ඇහෙනකොට නම් ටිකක් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. මොකද මේ වෙලාවේ මැසේජස් ඇවිල්ලා තියෙන නිසා. බලමු කවුද ඉන්නේ කියලා. ඩිලන් නිරෝෂ් මැසේජ් එකක් එවලා තිනා හංවැල්ලේ ඉඳලා සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අනිවාර්යයෙන්ම දෙන්න. ඒ වගේම සින්දුවකට මාවත් එකතු කරගන්න මාත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හැබැයි ඉතින් නම එවලා නැහැ. නම ඉක්මනට එවන්න.

0: चटा टॉप स्टोरी
1: මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ 731 දෙනෙකු අත්අඩංගුවට. ගතූපේ 24 දී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 731 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. රැඳුම් නියෝග ලබාගෙන නැති සැකකරුවන් සංඛ්‍යාව 7 දෙනෙක්. දිවින පුරා සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 209ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 450ක් පොලිස් බහරයට ගැරුණා. මේ අතර ගතූපේ 24 තුල සිදුකළ අපරාධ බිහිම් වලදී සැකපිට පුද්ගලයන් 607 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. දැන් විදේශ පුවතක්. කැනඩාවට සහය පළ කිරීමට බ්‍රිතාන්‍ය එකඟ වී තිබෙනවා. කොලොම්බියාවේ අග්‍රාමාත්‍ය ඩේවිඩ් එවී පැවසුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කළ නොහැකි පුද්ගලයෙක් බවයි. කැනඩාව විසින් ඇමරිකාවට එරෙහි බදු පැනවීම සැප්තැම්බර් මාස 8 වන සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඩොලර් බිලියන 20කට ආසන්න වටිනාකමකිනුත් කැනේඩියානු බහණ්ඩ සඳහා 50%ක තීරුපතක් පැනවීමට ඇමරිකාව ගත් තීරණයට එරෙහිවයි.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

මේ සින්දු ඇහෙනකොට කාවද මතක් වෙන්නේ? එයාව නේද? මට නම් එයාව තමයි මතක් වෙන්නේ. එයා කියන්නේ තුෂාර. කොරියාවෙන් තමයි මාව මේ වෙලාවේ සද්දට අහගෙන ඉන්නේ. හයි මාෂි, ලස්සන සොන්ග් එකකට මාව එකතු කරගන්න කියලා තුෂාර මට කොරියාවලින් ඉඳලා මැසේජ් එකක් එවලා තියෙනවා. ගොඩාක් ආදරෙන් මං එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. ඒ විතරක් නෙවෙයි, මාවත් මතක් කරන්න කියලා මට මැසේජ් එක එවලා තියෙන්නේ. කවුද මේ? ඩිලාන් නිරෝෂ්. හංවැල්ලේ ඉඳලා තමයි මාව අහගෙන ඉන්නේ. සින්දුවක් ඉල්ලලා තියෙනවා. ඒ සින්දුව දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා තියෙන ඔන්න ඩිලාන්, ඔයාවත් එකතු කරගන්න

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
7: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
8: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
7: එල්බී රන් අය තමයි මගේ හයිය.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.

0: una da sudu kotigena e disney
1: danen anna satiya dawasala hawasa dekata
2: siyata hot and spicy with sudu kotchi
1: godak kadare මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට
3: එනවද?
4: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
4: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
7: රාජිරුව ගොබ්බයා.
8: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
9: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV තුලින්.
4: සියත සතියන්.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඉනවෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයි.
0: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී.
0: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: සුබ දවසක්.
3: අලුත් වෙලා.
0: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: පැලස් ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 ප්‍රයිම් රෙසිඩන්සිස්
1: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
3: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
4: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
5: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත් බට real mapat experience එකකට නැල්වත් බට
6: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
7: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
9: රන්පෞමකට ඉහළ අප්‍රිකාරම. අමතර 0115880400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
11: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
12: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
13: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
14: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
15: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
16: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
15: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
16: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
17: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
18: දස් පන්සියක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
19: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
18: අවන්ස් ටිකෙන් ටික පේ.
20: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
21: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ. 1. ත්‍රිකුණාමලයෙන් 2. මඩකලපුවෙන්
22: ත්‍රිකුණාමලය ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ලේ විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
23: යප පොකට් මනි
22: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: සිංහකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවහිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
5: Brand new උනත් registered උනත් 3-wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 AIC වසර 23ක නොබිඳුණු විශ්වාසය.
6: Agilis Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි. අපේ මිල රුපියල් 300යි. තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවත් ආසයි 2 ලැබෙනවා නම්.
8: Double Decker, Double Delight, Double Salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් Double Promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප.
7: ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවෙ නැතත් සතිය දවස්වල උදේ 10:00ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
9: සින්දු සියත.

0: ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. කොහොමද මේ වගේ අලුත් ඉන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
1: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
4: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
0: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
1: සියත සතියක්.

ආදරය ගැන තමයි හැම සින්දුවම කියන්නේ නේද? මේ ලෝකේ තියෙන හැම දෙම තියෙන ආදරෙත් එක්කනේ. හරි, දැන් බලමු මාව අහගෙන ඉන්නේ කවුද කියලා. හයි මාෂි, මාත් මේ වෙලාව සද්දට අහගෙන ඉන්නවා කියලා මට තිලක් මැසේජ් එකක් එවලා තියෙනවා. පිළියන්දල ඔබෙල් එකේ සද්දට සියත අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තිලක් තෙන්නකෝන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. හයි තිලක්, ආව එකතු කරගන්න මේ සින්දුවට. හයි ගුඩ් ආෆ්ටර්නූන් මාෂි කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් එක එවලා තියෙන්නේ රුක්ෂාන් මොරටුවේ ඉඳලා. හයි රුක්ෂාන්, ඔයා හොඳින් නේද? හරි, ඔයාවත් එකතු කරගන්නවා. මාෂි, මම ලක්මාල් සුනෙත්, පෝලන්තේ ඉඳලා තමයි මම මේ වෙලාවේ සද්දට අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට.

0: Kaya Ta Top Story.
1: El Nino tattve prabala vana lakunu. ලෝකයේ කාලගුණ තත්ත්වයට බලපාන එල්නිනෝ තත්ත්වය මෙවසර ඉතා ප්‍රබල වීමට ඉඩ ඇති බව විශේෂඥයින් පවසනවා. බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලයේ දිගු කාලීන අනවැකියංශය සඳහන් කළේ මෙවර එල්නිනෝ තත්ත්වය වසර 100කට වැඩි කාලයකින් වාර්තා විය හැකි ප්‍රබලතම තත්ත්වය වීමට ඉඩ ඇති බවයි. මෙවන විට පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය වසර 30ක සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 2.6කින් පමණ ඉහළ බවයි වාර්තා වන්නේ. නොවැම්බර් මාසයේදී එම උෂ්ණත්ව වෙනස අංශක 3.9ක් දක්වා ඉහළ යා හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. ඒද 2015 වසරේදී වාර්තා වූ ප්‍රබල එල්නිනෝ තත්ත්වයට වඩා ඉහළ අගයක්. විශේෂඥයින් පවසන්නේ ප්‍රබල එල්නිනෝ

0: ප්‍රධානතත්වයෙන් ගෝලිය උෂ්ණත්වය තවත් ඉහළනඟවා 2027 වසර වාර්තාගත උණුසුම් වසර බවට පත්වීමටද ඉඩ ඇති බවයි. මෙතර ග්‍රීසිය මෙවන විට දැඩි උණුසුම් කාලගුණ තත්වයකට මුහුණ දෙමින් සිටිනවා. කාලගුණ විශේෂඥයින් සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යා හැකි බවයි. මෙම උණුසුම් තත්වය හේතුවෙන් ග්‍රීසිය වනාන්තර ගිනි ගැනීම් අවදානමද ඉහළ ගොස් තිබෙනවා.
1: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සමහර වාහනවල ආසන පටි නිස්පාදකයා විසින් සවිකල්ලෙවල තිබුණ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරක් කළ යුතුයි.
2: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සර රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
5: මට උන වගේ සේන
4: ලින් පස් පංගුව බමු
5: සෑහෙන වෙලාවක් යයිනේ
4: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
6: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
7: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
10: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192492 0.7192
12: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
13: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කාගිල් ස්වර්සිටි
14: එන්න රුපියල්

0: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට නෝක.
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV. ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
2: මට එහෙම ඕන්න යකි, මට එහෙම ඕන්න මම මේ මිනිහ කසාද බැලගන්න ඇනි.
1: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
0: සියත TV තුලින්
1: සියත සතියන්ත.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: කොහොමේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් aluminium roofing sheet වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් roofing sheet දාන්න
3: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු දින 100 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11ක් දක්වා ඉහළ පොලියක් ඒ වගේම කොම්බැංක් digital හෝ flash app හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25ක අමතර පොලියක් රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න වැඩි විස්තර සඳහා 13 දාසය අමතන්න.
4: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊ මොබිලිටි විත්.
5: ආගීස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 360යි. අලිපේර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දෙනු දීමකින්තරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: සර් නේද එල්.බී. රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්.බී. එකට ගියේ.
7: ඒත් ලොකු කරලා නේද?
6: නැතුව සර් එල්.බී. රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadena Rhino Premier Roofing Sheet Fetivistra Sandhal 13.96 Amatana
12: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
13: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700
14: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
15: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. මඩකලපුවෙන්
16: ත්‍රිකුණාමලයෙන්
17: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ලි දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
18: යත පොකට් මනි.
19: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676 252 3020.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප කිලෝග්‍රෑම් එකක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කිරි සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න Pick Me Flash කරන්න.
6: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික් කතා කරන සත්තු දුම් පිමින නිල් පාට දලමුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක බඩුවල ලස්සන
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා. සීතා මට කෑගස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නෑ මකලෝ.
12: ඇයි?
11: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට ගේනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
12: ආ, ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වා, ඒක ගැන ඉතින් කල්පනා කරන්නවා.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
14: අනුග්‍රහය.
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
16: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676 56 78 78 4.

0: ඉන්දියා top story
1: වී මිලදී ගැනීම තවදුරටත් වී අලෙවි මණ්ඩලයේ විසින් මේ වන විට වී මැට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් මිලදී කියන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු සඳහන් කළේ වී මිලදී ගැනීම සඳහා දෙවෙනිපුරා විවෘත කර ඇති ගබඩා සංඛ්‍යාව 120ක් බවයි. මේ අතර අනවශ්‍ය ලෙස ආනයනය කළ සහල් වෙළඳපොළෙන් ඉවත්වන තෙක් දේශීය සහල් සඳහා නිසි මිලක් නොලැබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති මුදිත පෙරේරා පැවසුවේ ගොවීන්ට තවදුරටත් වී කිලෝ වක් සඳහා ලැබෙන්නේ රුපියල් 100ක මුදලක් පමණක් බවයි. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම කඩුලු 3ක් තෙවී ලකුණු 187ක් රැස් කරගෙන සිටිනවා. ශුභ්මන් ගිල් දෙවිගේ අර්ධ ශතකයක් ලබා සිටියදී යසස්වී ජයිෂ්වාල් ලකුණු 45කට සහ කේල් රාහුල් ලකුණු 18කට දැවී ගියා. කොළඹ SSC පිටියේදී පැවැත්වෙන තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹිය හැකි.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: එහාගිය ප්‍රවෘත්ති.
1: මේ එල්නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තව දක්වා යනවායි කියන එකට මේ වන විට 97%ක සම්භාවිතාවකින් පුරෝගතණය වෙනවා, ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. රාත්‍රී කාලයේ උෂ්ණත්වය, දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනී. අපි දන්නවා මාර්තු, අප්‍රේල් කියන්නේ ලංකාවේ උෂ්ණත්වය වැඩි මාස. ඒතර ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න පහසු තත්වයකට යන්න පුළුවන්. ගැන අවධානයෙන් ඉන්න කියලා. ඒ වගේ මේ වරින් වර පුත් කරන කාල ගුණනාවගේ පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
3: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
4: එල්බී රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට
6: ඔබලගේ ඇක්ස ජනපදයේ එක්සත් රාජධානිය ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77

0: ඇති වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩනි ඉතින් නේද?
4: ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
5: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
4: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයිකමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011.42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
4: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ සර්.
4: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
15: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
16: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
17: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනරිතහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
2: ජපානේ ඔකිනාවල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් තියෙනක ඉවරයිනේ.
4: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
17: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත බට
18: real mapate experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුව majestica lanka tiles.
20: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114 700 550.
22: රන්පවුමකට ඉහළ අප්‍රිකාර්මත් අමතන 0111 580 400. එල්ලෝ එල්සී රන් සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
23: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
24: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
25: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
26: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
24: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
25: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
24: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
25: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
24: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
27: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
28: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
29: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
28: අවන්ස් ටිකෙන් ටික පේ.
30: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
31: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
32: සින්දු සියොත අනුග්‍රහය.
33: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ මං ජාතකාරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනුට.
2: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙනකට ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
3: මෙන ප්‍රශ්නය, මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වඩකලපුවෙන්.
2: ත්‍රිකුණාමලය ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්ස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

මටත් දෙන්නකු ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙම මෙසේජ් එකක් කියවම ඉතින් නොදී ඉන්න බෑනේ සින්දුවක් නේද? කවුද මේ? හයි මාෂී, මාවත් එකතු කරගන්න ලස්සන සොන් එකකට හැමදාම ඔයාව අහනවා කියලා නිරු මෙල්බන් වල ඉඳලා මට මෙසේජ් එකක් එවලා තියෙනවා. හයි නිරු, ලස්සන නමක් ආඩ තියෙන්නේ. ඔව, මේ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නකොට මම යනවා පිළියන්දල පැත්තට. පිළියන්දලින් කවුද ඉන්නේ? තිලක් තෙන්නකෝන් මේ වෙලාව සද්දෙට සියතහගෙන ඉන්නේ. එහෙම නේද තිලක්? ඔයවත් ඔන්න මම මේ සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නකොට තවත් කෙනෙක් ඉන්නවා. මේ කෙනා මාව හැමදාම අහන කෙනෙක්. කවුද මේ කෙනා? රුක්ෂාන්. හයි රුක්ෂාන්, ඔයා හොඳින් නේද? මං වාගෙන් ඇහුව ඔයා හොඳින්ද කියලා. මට කලිමුතා මෙසේජ් එකක් එවලා තිබ්බ, මං ඒ වෙලාව ඇහුව ඔයා හොඳින්ද කියලා. ඔයා ගොඩක් හොඳින් කියලා මට ආරංචි වුණා. ඉතින් මේ සින්දුවට ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නම්. දිගටම අහගෙන ඉන්න

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
2: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 එකට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: යප පොකට් මනි.
4: මහජන හිස පැනඳු
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
7: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
8: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455
9: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
11: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
12: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
13: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
14: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
14: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
13: කතාවට දක්ෂණක් මාකටිං දන්නවනම් CFM එකට එන්න. CFM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
14: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815-55-6044 අපිට WhatsApp කරන්න.
13: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

මට ගෙදර යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව හවස 3:56. මං එහෙම කියනකොට ඔබට මොකද හිතෙන්නේ? මාෂි තව ටිකක් හිටියොත් හොඳයි කියලා හිතනවද? නැත්තම් දැන් ගිහිල්ලා හෙට උදේ આવත් ඇති කියලා හිතනවද? හරි, යන්න කලින් මැසේජස් ටිකක් තියෙනවා මතක් කරන්න. මම ඒ ටික ඉක්මනට මතක් කරන්නම්. හයි මාෂි, මම රාගමින් කියලා ඔන්නමට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මාව හැමදාම අහනවලු, හැබැයි අද තමයිලු මැසේජ් එකක් එවන්න chance එකක් හම්බුනේ. ඈන් තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. හයි ඈන්, කොහමද? හොඳින් ඉන්නව නේද? ඔයාව ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නකොට ලස්සන සින්දුවක් දෙන්න අපිත් අහගෙන ඉන්නේ කියලා ඔන්න මැසේජ් එකක් එවලා තිනා. හැබැයි ඉතින් නම එවලා නැහැ. නම මොකද්ද? නමත් එවලා තියන්න ඕන. හොඳද? ඔන්න ඔයාව ගොඩක් ආදරෙන් මම මතක් කරනවා මේ සින්දුවට. ඒ වගේම මාෂි, මාත් මේ වෙලාවේ ඉන්නවා කියලා මට මැසේජ් එක එවලා තියෙන්නේ බානුක. ආවත් එකතු කරගන්නම් බානුක මේ හැින සින්දුවට. එහෙනම් වීකෙන්ඩ් එකේ සතුට මම මෙච්චර වෙලාවක් ඔබත් එක්ක බෙදාගත්තනේ. දැන් මට යන්න වෙලාව ඇවිල්ලා. එහෙනම් මං ගිහින් එන්නම්. හෙට උදේ 5 කාලට සීත පොකට් මනි අරගෙන මං එනවා. ගිහින් එනකන් හැමදාම කියන තියෙන මෙච්චරයි සතුටින් hina වෙලා සමිටින්න මාවත් මතක තියාගන්න. මම ආශි. බයි.

0: කතා ටොප් ස්ටෝරි.
1: මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්. මහනුවර ඇසළ පෙරහර මංගලයේ දෙවන රන්දෝලි පෙරහර නිමිත්තෙන් හෙට රාත්‍රියේත් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. පෙරහර හෙට රාත්‍රියේ 7 සිට වීදි සංචාරය කරනු ඇති. එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියතුරන්ට දෙනුම් දී සිටිනවා. කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බරවාහන මහා වහන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකි. කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන DS සේනානායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරි තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකි වෙනවා. කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයාව දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම කඩුරු තුනක් තිබී ලකුණු 231ක් රස් කරගෙන සිටිනවා. දෙද්දත් පණික නොදෙවී ලකුණු 85යි. කොළඹ SSC පිටියේදී පැවැත්වෙන තරගය සිත TV ඔස්සේ සජීවීව නැරඹිය හැකි.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: මහත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සර් නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ? ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
4: ඒත් ලොකු කරලා නේද?
3: නැතුව සර්, LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය
6: ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
11: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල්ස් වර්සිටි.
12: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: සියත පොකට් මනි අනුග්‍රහය.
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook.
6: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට නෝක.
5: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
5: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

හවස 4 විනාඩි 19යි. ඉතින් කොහොමද වීකෙන්ඩ් එක? හරියටම හවස 6:00 වෙනකන් ලස්සන සින්දු ගොඩක් මේ ඇහෙන්නේ නේද? මාත් ඉන්නවා ඔබේ ළඟින්ම 0711 98 2 98 4ට WhatsApp message එකක් එවන්න. මම නිශාන්.

0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
1: කොහේ තරහින්? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: සිංහකිරි ඕගස් බොනන්සා. Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: Agilis Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි. අපේ මිල රුපියල් 300යි. තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා. තුග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: එන්න

0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින සියය දෙසිය සහ තුන්සියයේ ස්ථාවර තැන්පතු සඳහා සියයට 11ක් දක්වා ඉහළ පොලියක්. ඒවගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා සියයට 0.25ක අමතර පොලියක්. රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13/96 අමතන්න.
2: මෙන ප්‍රශ්නය, මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. මඩකලපුවෙන්.
3: ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ලේ විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: යාත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

හතරයි විනාඩි 38යි දැන් වෙලාව. වත්තලට ගිහින් එන්න යන්න පොඩ්ඩක්. වත්තලේ මේ වෙලාවේ වත්සලා මදුභාෂිණී අපි වහගෙන ඉන්නවා කියලා WhatsApp message එකක් කියලා තිනවා. 0.7118928 ඒ වගේම දයානන්ද මහත්තයා බොරලස් ගම්විතන් අහන් ඉන්නවා කියලා තිනවා. හායි නිශාන් කොහොමද? ලස්සන සින්දු ගොඩක් එක්ක වීකෙන්ඩ් එක හරිම හැපෙනින් නේද? මෙහෙම අහන්නේ මරීනා. හරි. Thank you very much. කල්කිසින්දා තමයි message කියවලා තියෙන්නේ. ඔයාට පුළුවන් WhatsApp message එකක් කියවන්න හවස 6 මාරට කලින් 0.7118928

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නැහැ මකලෝ.
2: ඇයි
1: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
2: ආ ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වා ඒක ගැන තව කල්පනා කරනවා.
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණය online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම්.
4: OFIT Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676-251-3020.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල Cargill's Food City වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කැකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
8: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ෆ්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
4: සිංහකිරි ඕගස් බොනන්සා.

0: තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: क्या था टॉप स्टोरी
1: प्रदेश කිහිපයක හිට උණුසුම ඉහළ යයි පළාත් දෙකක සහ දිස්ත්‍රික්ක පහක උණුසුම හිට ඉහළ යා හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර සහ උතුරු මැද පළාතුලත් යාපනය කිලිනොච්චිය වවුනියාව මොලතිව් සහ මොනරාකල දිස්ත්‍රික්කවලත් හිට උණුසුම ඉහළ යා හැකි බවයි මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දී සිටිනවා දැන් ක්‍රීඩා පුවතක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුර පහර දෙන ඉන්දියා කණ්ඩායම කඩුලු හතරක් දෙවි ලකුණු 291ක් රැස් කරගෙන සිටිනවා දේවදත් පරික්කල් දෙවිගේ ලකුණු 117ක් ලබා සිටියදී ශුබ්මන් ගිල් අර්ධ ශතකයක් ලබා ගත්තා යසස්වී ජයශ්වාල් ලකුණු 45කට සහ කේල් රාහුල් ලකුණු 18කට දැවි ගියා පන්දු යෙවීමේදී අසිත ප්‍රනාන්දු දවාගත් කඩුලු ගණන දෙකක් කොළඹ SSC පිටියේදී පැවැත්වෙන තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹිය හැකි
0: සියතා ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: සියත සතියන

හවස පහයි විනාඩි 4යි. මේ පැයත් ඔන්න පුළුවන් ළඟින් ඉඳගෙන සින්දු ගොඩක් අහන්න. 0711 982 984 WhatsApp message එකක් එවන්න විතරයි තියෙන්නේ. කන්තලේ මදු මෙන්න ඔයා ඉල්ලපු සින්දුව. මේ පැයේ පළවෙනි සින්දුව අපි දෙන්නේ කන්තලේ මදුට.

0: ඇතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සමහර වාහනවල ආසන පටි නිස්පාදකයා විසින් සවිකල්ලෙවල තිබුණ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
2: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සර රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: ඇලුමිනියම්නේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
6: රස තෝතින් රස හැඟුමන් පුබුදලා
7: මෙටෝලි.

0: डोली सैम मोहतक और रसवत कराए मेडोली दवस पुराम
1: දෙදස් පන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිිස්ටම් එක කරගන්න
2: අවන්සකෙන් ඕන දෙයක් අදගෙවන්න ගන්න
3: අවන්ස් ටිකෙන් ටික පේ
4: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වට් සිදි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කාගිල් ස්වට් සිටි
5: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB තනරිතහනිය ලුතරයි රුපියල් කෝටි 13 නමේ අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
6: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
9: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනි. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 මේට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
10: අපි
11: බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
16: සියත ටෙලි දෙපැහැ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
18: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
19: රාජ්‍යරෝ ගොබ්බයා.
20: ඒයි හතට ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
21: නිලබල කරේති ඔලමුල පුරේ.
22: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
23: සියත ටීවී තුලින්.

දවස පහපහොල විනාඩි 24යි. සමහර වෙලාවට ජීවිතේ අපිට ඕනම අය ඉන්නව නේද? යා මේ වෙලාවෙ ළඟ හිටියන කොච්චර දෙයක්ද කියලා හිතන. ඒත් සමහර වෙලාවට ඒක ඒ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතන්නකෝ ඔබ ඉන්නේ ලංකාවට හුඟක් ඈතින්. ඒත් ලංකාව මේ වෙලාවේ gedere ඉන්න අයව අම්මව තාත්තව වෙන්න පුළුවන්, අතරේ කරන කෙනා වෙන්න පුළුවන්. ළඟින් හිටියනම් නේද කියලා හිතන වාර ඕන තරම් තියෙනවා. ඒ දැනෙන දේ ඒක මාරයි. සමහර තැන්වලදී ඒව වචන වෙන්නෙත් නෑ නේද? අන්න එහෙම කෙනෙක් අපිට මෙසේජ් එකක් කියවලා තිනවා. දෙව්මිනි, එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයාට මේ වෙලාව මතක් වුණාලු එයා හුඟක් ආදරේ කරන එයාගේ ආදරවන්ත. හැබැයි එයා ඉන්නේ යුරෝපේ රටක. අවුරුදු ගානකට පස්සේ තව මාසෙකින් ඒගොල්ලෝ හම්බ වෙනවලු. ඉතින් ඒ මාසෙ ඉවසන් ඉන්න අමාරුයිලු. ඔහොම තමයි ජීවිතේ. අපිට ඕන අය ළඟ ඉන්නව නම් තමයි ජීවිතේ සතුට නිතරම ළඟ ඉන්නේ නේ. 07111982094 වත්සම සිච් එකක් කියවන්න. හැන්දෑවේ ලස්සනස්සේ සින්දුවක් අහගෙන ඔබත් කොහෙ හරි යනවා ඇති. නැත්තම් ඔබත් එක තැනක එක මොහොතක වාඩි වෙලා ඉන්නවා ඇති. හිතේ දෙන දෙ ලියන්න මට. මං ඉන්නවා හවස 6 මාර වෙනකන්.

0: එප්පෝ.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අයලඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700.
8: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනම් ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
4: සින්දු සියත අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතුලි සිල්ලාරේ අංචාකාරේ.
10: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙනවා.
11: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
12: මෙන ප්‍රශ්නය. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වඩකලපුවෙන්.
13: ත්‍රිකුණාමලය
11: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහංස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
14: යත පොකට් මනි
11: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
0: සිය තහන්න.

අවසාය වෙන තව පොඩි වෙලාවයි තියෙන්නේ නිමේෂී. ඔන්න ඔයාව තමයි මම මේ සින්දුවට මතක් කරන්නේ. ගාල්ලි ඉඳලා තමයි අපිට මෙසේජ් එක එවලා තියෙන්නේ.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය වෙන ඉස්තරම්ම තැන.
1: කාගීල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය අල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 360යි. අලිපේර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දෙනු දීමකින්තරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
4: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
5: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
4: අම්මට ඒකත් ඇහුණා.
5: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
0: CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල. කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප කිලෝග්‍රෑම් එකක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කිරි සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
8: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
7: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
8: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
7: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
8: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
7: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: Kolkata Top Story.
1: පළමු රන්දෝලි පෙරහර අත ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළයයි. ත්‍රිරෝද රථ රීදුරන්ගේ වයස් සීමාව වෙනස් වන ලකුණු.
0: වැඩි විස්තර සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ප්‍රගතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: මෙල්ලිනෝ සංසිද්ධිය ලබනවසරි මුල්කාත්ව දක්වා යනවායි කියන එකට මේ වනවිට 97% සම්භාවිතාවකින් පුරෝගතනය වෙනවා ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි මාර්තු අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. ඒක රාත්‍රී කාලයේ උෂ්ණත්වය දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනී. අපි දන්නවා මාර්තු අප්‍රේල් කියන්නේ ලංකාවේ උෂ්ණත්වය වැඩි මාස. ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න පහසු තත්වයකට යන්න පුළුවන්. ගැන අවධානයෙන් ඉන්න කියලාත් ඒ වගේ මේ වරින් වර පුත් කරන කාල ගුණනාවක පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? එල්බී ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-7777.
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ති වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ති.
9: ආ, එන්න සර්. මල්ලී එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
10: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
9: LB රන් අය තමයි මගේ හයිය.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: Theater Teli Depaya Alut kalawakata teli natya pelak balanna
14: man hithuwa me oyalage gedara weda ganna weda kaadin kiyala oyata me wage alut innoda
15: mokada me wage kiyanne
13: samatana athi samata hamuwa athi dehadaka bendi sunduru aadareeka kathawak
16: sahas lankawata wella kumathanna ma hoya gatte
17: eyat lassanai sanduda sita brahaspatinda dakwa ratri 7:30ට 7TV tulin

හය විනාඩි 18යි දැන් වෙලාව. මේ වෙලාවේ කීප දෙනෙක් අපි වහගෙන ඉන්නවා. ඒගොල්ලන්ව මතක් කරන්න ඕනේ. නිල්මිනි, ඒ වගේම මාලිනි, මේ දෙන්නා දෙහිවල ඉඳලා අපි වහගෙන ඉන්නවා. එතකොට නන්දාවති මැණිකේ ඔයත් අපි වහගෙන ඉන්නවා නේද? ඔනි බබා එක්ක නුවර ඉඳලා.

මටත් යන්න වෙලාව හරි හවස 6 මාර්ට් තව තියෙන හරියටම විනාඩි 5යි. එහෙනම් ඉතින් අපි යනවා පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. ඔනෙලි ඔන්න ඔයවයිමත් සරයක් මතක් කළා. පරිස්සමින් සතුටින් ඉන්න කැන්ඩි වලින් අපි වහගෙන ඉන්න කට්ටියත් එක්කම. හින්ගනම් මම නිශාන්. සුබ රාත්‍රියක් ඔබට.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අනිත්‍ය සිට කාලගුණයේ වෙනසක් එළිනෝ නිසා 81,000කට පීඩා. ත්‍රිරෝතරතර යදුරන්ට රජයෙන් වයස් සීමාවක්. පළමු රන්දෝලි පෙරහරට සියල්ල සූදානම්. බොරෙල්ලේ නිවසකට අත්බොම්බ ප්‍රහාරයක්. ග්‍රීසියේ ලැවකිනි අවදානම ඉහළට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: පළාත් දෙකක සහ දිස්ත්‍රික් පහක උණුසුම හෙට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මොලතිව් සහ මොනරාකල දිස්ත්‍රික්වලත් හෙට උණුසුම ඉහළ යා හැකි බවයි. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දී සිටිනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමනායක සඳහන් කළේ අනිත්‍ය සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි වැඩි වේ හැකි බවයි.
4: පවතින අඩු වැසි තත්ත්වය ලබන 25 වෙනිදා සිට යම් තරමකට වෙනස් වෙලා වැසි තත්ත්වයේ වැඩිවීමක් දින කිහිපයකට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නිරිතදික ප්‍රදේශවලට දිවයිනේ, බස්නාහිර, සබරගමුව, නුවරඑළිය, මහනුවර, ගාල්ල මාතර යන ප්‍රදේශවලට මේ වැස බලාපොරොත්තු වෙනවා. තරමක වැසි තමයි බලාපොරොත්තු වෙන්නේ. වීලි කාලගුණ තත්ත්වය ගැන සැලකුවොත් උතුරු මැද සහ නැගෙනහිර යන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් 39 45 අතර අගයක පවතින පුළුවන්.
1: දිවෙනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ මෙවන විට පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික් 7ක පවුල් 25,628කට අයත් පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බවයි. මොනරාකල, මඩකලපුව, අම්පාර, බදුල්ල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට එම දිස්ත්‍රික් 7යි. එල්නිනෝ තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රාදේශීය ලේකම් කොටස් සංඛ්‍යාව 23ක්. වැඩිම බලපෑම එල්ල වී ඇති මොනරාකල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොටස් 7කටයි. මේ අතර ලෝකයේ කාලගුණ තත්ත්වයට බලපාන එල්නිනෝ තත්ත්වය මේ වසරේ ඉතා ප්‍රබල වීමට ඉඩ ඇති බව විශේෂඥයින් පවසනවා. බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලයේ දිගු කාලීන අනාවැකියංශය සඳහන් කළේ මෙවර එල්නිනෝ තත්ත්වය වසර 100කට වැඩි කාලයකින් වාර්තා විය හැකි ප්‍රබලතම තත්ත්වය වීමට ඉඩ ඇති බවයි. මෙවන් විට පැසිෆික් සාගරයේ මුහුදු මතුපිටෝෂ්ණත්වය වසර 30ක සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 2.6කින් පමණ ඉහළ බවයි වාර්තා වන්නේ. නොවැම්බර් මාසයේදී එම උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 3.9ක් දක්වා ඉහළ යා හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. එය 2015 වසරේදී වාර්තා වූ ප්‍රබල එල්නිනෝ තත්ත්වයට වඩා ඉහළකයක්. විශේෂඥයින් පවසන්නේ ප්‍රබල එල්නිනෝ තත්ත්වයෙන් ගෝලීය උෂ්ණත්වය තවත් ඉහළ නංවා 2027 වසර වාර්තාගත උණුසුම්ම වසර බවට පත්වීමටද ඉඩ ඇති බවයි. වී අලෙවි මණ්ඩලය විසින් මෙවර විට වී මෙට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු සඳහන් කළේ වී මිලදී ගැනීම සඳහා දිවයින පුරා විවෘත කර ඇති ගබඩා සංඛ්‍යාව 120ක් බවයි. මේ අතර අනවශ්‍ය ලෙස අනනය කළ සහල් වෙළඳ පොලෙන් ඉවත්වන තෙක් දේශීය සහල් සඳහා නිසි මිලක් නොලැබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති මුදිත පෙරේරා පැවසුවේ ගොවින්ට තවදුරටත් වී කිලෝවක් සඳහා ලැබෙන්නේ රුපියල් 100ක මුදලක් පමණක් බවයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් රැලි පැවැත්වෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
5: ජීඑල්පීස්ගේ ගෙදර රැටරයට කුමන්ත්‍රණ කර කර ඉන්නතු පාට බැලලා කරන්න කියන්න පුළුවන්. ජනාමුති යන කියන මේ ජනතාව ඒකරාශී කරගෙන. එහෙම නැතුව මේ ගෝඨාභයට විරුද්ධවට වඩා එකක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ වඩා එකක් තියෙනවා. රේණ වඩා එකක් තියෙනවා. මෙහාට එකක් තියෙනවා. ඒක වැඩක් නෑ. වචන වැඩක් නෑ. ජාතික ජනබල වේ කියලා. අපි ගම්මට්ටමේ හැම රාමලදාරි වසම කොට්ටාසභාව ප්‍රසංවිධානය කරගෙනම මේ සැප්තැම්බර් 5 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ෂා ජනරලි පැවැත්වෙන දිස්ත්‍රික්කවල අපි කියන්නේ එහෙම ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න. එච්චරයි.
1: ගොවි ගැටලුවලට විසඳුමක් ලබා දී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පවස සඳහන් කළේ මැදවච්චිය පූනාව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.
6: අද ඔබගේ බර ප්‍රදේශයේ වනාලි මිනිස් කැටපට විධිමත් විසඳුමක් නැහැ. වගා පාලුවට දේපල හානියට ජීවිත හානිය වළක්වාලන්නට ක්‍රමවත් වැඩසටහනක්. ඔබගේම බල ප්‍රදේශයේ අද මහා පරිමාණයේ රජයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වෙලා ක්‍රියාත්මක ඉඩම් මංකොල්ල ක්‍රියාත්මක. ඔබගේ සම්පත් සූරා කරන ඔබගේ අයිති දේ උදුරා ගන්න.
1: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ ජනහමුවකදී පළ කළේ මෙවන් අදහසක්.
7: පාර්ලිමේන්තුවේ කතාවක් ඇහුවොත් අපිට බයින එක විතරයි කරන්නේ. මුහුදේ මාළු හඩු වුණොත් ඒකත් රාජපක්ෂලගේ වැඩක්. මේ SMS එකේ මාළු ඉන්න දැන් කියන්න ආපු අය SMS එක මාළුවට හොනවත් දැන් නැහැ බෝට්ටු වෙනවා ඵලයන් කියලා. දැන් SMS එකේ മന്ത്രി ඉන්න දැන හොයන්න වෙලා තියෙන්නේ. 159යි ජනාධිපති හොයාගන්න නැහැ ගමේ අයට. හැබැයි ආණ්ඩුව ජනතාව දෙනුවත් කරන්න ලෑස්ති වෙනලු ඡන්දේ තියන්නේ නැතු.
1: ආණ්ඩුවේ ජනප්‍රසාදය බිඳවැටී නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
8: ඔය අඩුවීම් වැඩිවීම් වෙනවා. ඉතින් දැනට ආණ්ඩුවට එහෙම විශාල බිඳවැටීමක් ඇති වෙලා නැහැ ජන ප්‍රසාදයේ. ඉතින් මේ ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනය නැත්තම් 22 ව්‍යවස්ථා සංශෝධනය ජනතාව ඉදිරියට ගෙනිච්චට පස්සේ ජනතාව අතර විශාල විවාදයක් ඇති වෙනවා. මේ නඩු කල්යාණයක හොඳයිද නරකද? නඩු කල්යාණයකට මේ ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනය යම් පිළියමක් වෙයි නේද? එතකොට ඒක පිළියමක් නම් ඒක
1: ජීවන වියදම අඩු කිරීම සඳහා ආණ්ඩුව පියවරගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නාපෙරම පැවසුවා.
9: ආණ්ඩුවට විරෝධී දක්වන්න එකතු කරන්න ගියාම ලොකුම ප්‍රශ්නය ආණ්ඩුව හැම කෙනාම මේ උසාවි හරහා බය කරලා තියෙන්නේ. ඒ කියන්නේ උසාවිය වැරද්දක් නෙමෙයි. මොකද අපි දැක්කා බොහෝ අධිකරණවල මේ චෝදිතව අරගෙන ගිහිල්ලා මේ දේශපාලනය එයාලට විරුද්ධව වැඩ කරන චෝදිතව අර කට්ටියව උසාවියට දක්වාගෙන ගියාම බොහෝ නඩුකාරවරු කියනවා කෝ අවශ්‍ය සාක්ෂි සියල්ල ගොනු කරන්නේ නැතුව ඇයි ගෙනාවේ කියලා අහනවා.
1: ජනමත විචාරණයක් පවත්වන්නේ නැයි ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවා.
10: මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ගිය සැරේ ලංකාවේ ඉහළින්ම අනුර කුමාරසිරි මහත්තයා දිනපු අනුරාධපුර දිස්ත්‍රික්කේ ජනමත විචාරණ තිබ්බොත් අන්තයට පරාද වෙනවා. ඒ නිසා අපි අභියෝග කරනවා එන්න ජනමත විචාරණයට.
1: චීරෝතරතර යදුරන්ගේ වයස් සීමාව සංශෝධනය කළ යුතු බව නියුච මාත්‍ය නලින් හේවගේ සඳහන් කළා.
11: අපි රජයක් හැටියට ප්‍රමුඛස්ථානය දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට. ඒ වෙනුවෙන් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ගෙනෙත් තියෙන්නේ. මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. අපි ඉස්සරහට ත්‍රිවිල් වලට යන වයසත් ඇත්තටම අවුරුදු 40ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලෙන් ගිහපු ගමන් ත්‍රිවිල් එකක් කරන් පාරට එන්න බෑ. ඒ නිසා අධ්‍යාපනයේ වෙනසක් කරනවා.
1: බොරෙල්ල ලෙස්ලි රණකල මාවතේ පිහිටා ඇති නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එය පුපුරා ගොස් නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. අද පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබුණා. ප්‍රහාරය එල්ල කර ඇත්තේ වනතේ චතු නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු වන වනාත රන්සිලු නැමැතිකුගේ නිවසකටයි. සිදුව සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර තවත් සුළු මොහොතකින් වීදි සංචාරය කිරීමට නියමිතයි. පස්වරු 6:44 යදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවෙන් පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී දළදා වීදියේ ගමන් කරන පෙරහර DS සේනානායක වීදියෙන් හැරි පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය හා EL සේනානායක වීදියේ ගමන් කරනු ඇති. හරස් වේදියෙන් DS සේනානායක වීදියට පැමිණ රජ වේදිය ඔස්සේ ඉහළට වෙත් ප්‍රධාන වාහල්කඩ ඔස්සේ පෙරහැර යලි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතයි. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගතෑල සඳහන් කළේ පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් මෙවන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. පළමු රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් මාර්ග බාධක රථවාහන සහ පුද්ගල පරීක්ෂා කිරීමද සිදුවනු ඇති. පෙරහර කාල සීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර හෙට රාත්‍රී 7 සිට වීදි සංචාරය කරනු ඇති. එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියතුරන්ට දැනුම් දී සිටිනවා. කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බරවාහන මහයාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකි. කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩීඑස් සරණායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිවනවා. කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයාව දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ. තැන්නේ කුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ පැමිණ බෝගම්පුර දුම්රිය පොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම්පසටද නගරයේ දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කළ හැකි. රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාරොස්සේද මහනුවර නගරයට ඇතුළු විය හැකි බව එම නිවේදනයේ සඳහන්. මේ අතර මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රම සම්පාදන සහකාර අධ්‍යක්ෂ චමින්ද අබේරත්න පැවසුවේ කුමල් පෙරහර අවසන් වන විට අපද්‍රව්‍ය ලෙස එක්රස් වී තිබූ පොලිතින් මෙට්‍රික් ටොන් 14ක් පමණ ඉවත් කළ බවයි.
12: මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී දළදා මාලිගාව, මහනුවර ප්‍රජා පොලිස් ඒකකය, මහනුවර මහනගර සභාව හා පෞද්ගලික ආයතන සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල සිටි ශිෂ්‍යාවන් සහභාගී කරගෙන සාක්ෂි බෝතල් එකතු කිරීමේ වැඩසටහනක් පෙරහැර සමය තුළ ක්‍රියාත්මක කරනවා. කුඹල් පෙරහැර අවසන් වන දින 5ක් වන විට සාක්ෂි බෝතල් කිලෝග්‍රෑම් 250ක් හා පොලිතින් කිලෝග්‍රෑම් 14,010 ප්‍රමාණයක් අපි මේ වෙනුවෙන් එකතු කරලා තියෙනවා. ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 14ක් පොලිතින් එකතු වෙලා තියෙනවා. පසුගිය වර්ෂ කාල සීමාව තුළ මෙට්‍රික් ටොන් 30 වගේ ප්‍රමාණයක් තමයි ප්ලාස්ටික් පොලිතින් එකතු වෙලා තියෙන්නේ. ඒහා සමානව හෝ ඊට වැඩි ප්‍රමාණයක් මේ ඇතුළ පෙරහැර සමය තුළත් එකතු වෙන්න පුළුවන්. මධ්‍ය පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශයේ විදිහට මම ඉල්ලීමක් කරන්න කැමති, විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් පොලිතින් අඩු කරන්න නම් පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන ඔබ වාඩි වීමට භාවිතා කරන පොලිතින් කැබැල්ල
1: ඇමරිකාවේ එරෙහිවීම් වලට එරෙහිව කැනඩාවට සහාය පළ කිරීමට බ්‍රිතාන්‍ය එකඟ වී තිබෙනවා. කොලොම්බියා ග්‍රාමාත්‍ය ඩේවිඩ් ඩෙබී පැවසුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකු බවයි. කැනඩාව විසින් ඇමරිකාවට එරෙහි බදු පැනවීම සැප්තැම්බර් මස 8 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. $1 බිලියන 20 ආසන්න වටිනාකමකින් යුත් කැනේඩියානු භාණ්ඩ සඳහා 50% තීරුබද්දක් පැනවීමට ඇමරිකාව ගත් තීරණයට එරෙහිවයි. පවතින තත්වය හමුවේ ඇමරිකාව සමග පැවති ද්විපාර්ශ්වික වෙළඳ සාකච්ඡා අත්හිටුවීමටද කැනඩාව තීරණය කළා. කැනඩා ග්‍රාමාත්‍යවරයා අසදාන් කළේ ඇමරිකාව සාකච්ඡාවල අවසන් මොහොතේ ඉදිරිපත් කළ නව කොන්දේසි අසාධාරණ වීම හේතුවෙන් වෙළඳ සාකච්ඡාවලින් ඉවත් වූ පවායේ. ග්‍රීසිය මෙවන විට දැඩි උණුසුම් කාලගුණ තත්වයකට මුහුණ දෙමින් සිටිනවා. කාලගුණ විශේෂඥයින් සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යා හැකි බවයි. මෙම උණුසුම් තත්වය හේතුවෙන් ග්‍රීසිය වනාන්තර ගිනි ගැනීම් අවධානමත ඉහළ ගොස් තිබෙනවා. උෂ්ණත්වය ඉහළ යාමත් සමග වේලිය රුක්ෂලතා සහ අනිකුත් දහනීය විය හැකි ද්‍රව්‍ය තවදුරටත් වියලීම ඊට හේතුවයි. ලබන සතිය වන විට ග්‍රීසිය උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවා සිටිනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පළමු දිනය සඳහා නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම කඩුලු පහක් දෙවි ලකුණු 300ක් රැස් කරගෙන සිටිනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. කාසිය වාසීතිරු ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. කේල් රාහුල් ලකුණු 18 දෙවිගේ අතර යසස්වී ජයිශ්වාල් දෙවිගේ ලකුණු 45යි. ශුබ්මන් ගිල් අර්ධ ශතකයක් ලබා ගත්තා. දෙව්දත් පණිකල් දෙවිගේ ලකුණු 117ක් ලබා සිටියදී ඔහුගේ ඉනිමට 4/12 ඇතුළත්. 58 වන පන්දුවාරයේදී ලහිරු කුමාර යොමු කළ පන්දුවක් වම්පතෙහි වැදීම හේතුවෙන් රිෂබ් පාන්ට් හට පිටිය නිවත්වීමට සිදුවුණා. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 46 දවාගත් කඩුලු ගණන 3ක්. තරගයේ නිල රූපවාහිනී විකාශක ලෙස කටයුතු කරනු ලබන්නේ සියත ටීවී. යලි සිරස්තල අනිත්‍යා සිට කාලගුණයේ වෙනසක් එල්නිනෝ නිසා 81,000 පීඩා. චීරෝතරතර යදුරන්ට රජයෙන් වාස් සීමාවක්. පළමු රන්දෝලි පෙරහරට සියල්ල සූදානම්. බොරල්ලේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්. ග්‍රීසියේ ලැව්කිනි අවධානම ඉහළට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැස්සන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
13: ල
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: K-pop කියන්නේ ලෝකෙම මියුසික් ඉන්ඩස්ට්‍රි එක වෙනස් කරපු මියුසික් කල්චර් එකක්නේ.
2: ඒ K-pop ඉන්ඩස්ට්‍රි එකේ සෙකන්ඩ් ජෙනරේෂන් එකේ උඩින්ම ඉන්න Big Bang Band එක ගැන ආයෙත් කතා වෙන්න පටන් අරන් තියෙනවා.
1: ඒ එයාලගේ 20th anniversary එක වෙනුවෙන් පටන් ගත්ත World Tour එක නිසා.
2: ඒ වගේම තමයි එයාලා අවුරුදු 4කට පස්සේ Big කියලා අලුත් song එකකුත් මේ World Tour එක වෙනුවෙන්ම release කළා.
1: මේ ටුවර් එකේ යලා සිටිස් 19ක ෂෝස් 33ක් කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ.
0: Talk of the Town.
1: ලෝකෙම TV series බලපු විදිහ වෙනස් කරපු Breaking Bad fansලට මේ සැරේ ඒ experience එක ටිකක් වෙනස් විදිහට ලැබෙන්නයි යන්නේ.
2: අවුරුදු ගානකට කලින් ටෙලිවිෂන් එකෙන් මුළු ලෝකෙම හොල්ලපු Breaking Bad දැන් ආයෙම big screen එකට එනවා.
1: Breaking Bad season 4 එකේ face off කියන episode එක තමයි මෙහෙම big screen එකට ගේන්න එයාලා plan කරලා තියෙන්නේ.
2: මේ වැඩේ වෙන්නේ September 7 වෙනිදා. ඒ කියන්නේ Breaking Bad day එක දවසේ.
1: මේ series එකේ ඒ characters වගේ ඇඳගෙන එදාට තියෙන special event එකට එන්න කියලා තමයි Sony Pictures ලා fans ලට කියලා තියෙන්නේ.
0: Talk of the Town.

0: මගලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: මොකෝ මේ තරහින්?
4: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්සර් කරන්නේ ආගියතක් නෑ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: Agilis Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි. අපේ මිල රුපියල් 300යි. තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
8: ඒක හරිම අපූරු ලෝකයක්.
9: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: මියුසික්.
12: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක බඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
12: යාගේ නම සීතා.
11: සීතා!
12: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
14: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
16: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
15: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
16: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
15: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
16: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට WhatsApp කරන්න.
15: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
17: මෙන ප්‍රශ්නය. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. මඩකලපුවෙන්.
18: ත්‍රිකුණාමලයෙන්
19: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහංස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සියතහන්න.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික වේ.

0: Nuna da sudu kotigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: සිරිවෝට් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිති වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කාගිල් ස්වර්සිති
4: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
5: ඒත් ලොකු කරලා නේද
4: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB-.
1: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
10: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන

0: විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
0: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින්න කරයක්.
2: මට එහෙම ඕන නෑකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත TV තුලින්.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවා වල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒක රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Rest in
2: වගේ આવත් ඉතින් එක ඉවරයි.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා තැඟි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
17: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තවත්තපත
18: real mapat experience එකකට නල්වත්තපත
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
20: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
22: Run පවුමකට ඉහළ අප්‍රිකාරමත්. අමතර 0115880400 LOLC run sali run naya sewawa parissamata thiyena rattaran adissiyata thiyena tana
23: delivery parak wela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawannat genna gannat pick me flash thiyena oyage business ekat express karanna pick me flash karanna
24: mama mage mulu business ekatama SLIC business club rakshanayak damma
25: shop ekak haru kaduwat dan prashnayak ne
26: ගංගාතරට සිරිසිරුමෙට දැන් මම බය නැහැ.
27: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
28: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
29: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
28: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
29: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
30: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
31: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
32: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
33: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
34: අවන්ස් ටිකෙන් ටික පේ
35: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න
36: මිනිස්සු හරිම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා
37: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
38: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා
37: රැයක් පුරා විඳින පැයක්
38: රැදායයි
37: ගීතයයි සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
39: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරු නම් ගෙබ්බෙක් ගන්න මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම් ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
0: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ අංචාතරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොටයන්න ඉවත් වෙනවා.
2: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයොලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
3: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1 ත්‍රිකුණාමලයෙන් 2 මඩකලපුවෙන්.
2: ත්‍රිකුණාමලය ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහංස අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් විවිතින් රතුපරිප කිලෝග්‍රෑම් එකක් රුපියල් 229යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 168යි. සුදු කැකුළු සම්ප සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: සිංහකිරි ඕගස් බොනන්සා Samsung Hisense Panasonic කැන්ඩියතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවහිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: Brand new unath registered unath free will ekak gannawa nam asset line finance tamai liyakiyawili awamai warika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 yamatanna wasara 23 ka nobindunu vishwasaya
5: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නැහැ මකලෝ.
6: ඇයි?
5: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
6: ආ, ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වා, ඒක නේද කල්පනා කරනවා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
8: අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
11: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සමහර වාහනවල ආසන පටි නිෂ්පාදකයා විසින් සවිකල්ලෙවල තියුන්නේ නැහැ. අන්න ඒ අයට අපි අවුරුද්දක විතර කාලයක් දුන්නා. තමන්ගේ වාහනේ ආසන පටි නැත්නම් මේ ආසන පටි සවි කරගන්න. ඒ අවුරුද්ද කාලය සැප්තැම්බර් 19 වෙනිදායින් අවසන් වෙනවා. එතකොට සැප්තැම්බර් 19 වෙනිදලා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ආසන පටි පැළඳීම මගින් සහ රියදුරන් කළ යුතුයි.
2: මේකේ දඬුවම තමයි රුපියල් 1000ක දඩකොලයක් තමයි තියෙන්නේ. ඉස්සර රියදුරට හෝ මගියට හෝ සියලුම දෙනාටම ඒ දඩපත නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්න වලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරනවා.
6: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 152 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි. අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
10: මං ඉතින් එල්බි රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
9: එල්බි රන් අය තමයි මගේ හයිය. කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
11: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
12: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
11: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
12: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
14: මන් නම් හිතන්නේ නැහැ සර්.
12: දකින හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
15: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
16: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
11: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය අල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 360යි. අලිපේර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින්තරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නා එක මට ණය ගෙවන්න බෑ කියලා.
2: රැයක් පුරා විඳින පැයක්
4: රැදායයි
2: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: මෙන ප්‍රශ්නය. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන්, 2. මඩකලපුවෙන්.
7: ත්‍රිකුණාමලය ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
8: යත පොකට් මනි
7: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
9: 98.2 98.4
10: අද හම වෙමුද අපි අද සනසෙමුද අපි
7: වීකෙන් සියතහන්න.

සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: වඩන්න.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර

0: තුග අවසන් වන තුරු පමණයි කොන්දිසි සහිතයි.
1: ඔබගේ සිහින ප්‍රනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700.
2: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
2: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
2: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
2: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
4: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

මා නැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන් සතු සිත් වි

0: ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: මේ එල්නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තව දක්වා යනවායි කියන එකට මේ වනවිට 97%ක සම්භාවිතාවකින් පුරෝගතණය වෙනවා, ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. ඒක රාත්‍රී කාලයේ උෂ්ණත්වය, දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනී. අපි දන්නවා මාර්තු අප්‍රේල් කියන්නේ ලංකාවේ උෂ්ණත්වය වැඩි මාස. ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න පහසු තත්ත්වයකට යන්න පුළුවන්. ගැන අවධානයෙන් ඉන්න කියලා ඒ වගේ මේ වරින් වර පුත් කරන කාල ගුණනාවක පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6

0: Nunna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0781132777.
6: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
10: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි. අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
14: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
15: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
16: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
15: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
17: Theater Teli Depaya Alut kalawakata teli natya pelak balanna
18: Oya inne 10 weni olamulani eyaage taatta namawin
19: Eka wage hatak inna vikara roopi loke haten ekak unu Puduma rajek
20: Rajriya gobbya
21: Ei hatta gobbya to gobbya kiwe
17: Nilabala kareeti olamula pure
19: Sanuda sita brahaspadinda dakwa Ratri 7ta Seeta TV tulin
22: 98.2 98.7

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: ලොකම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: සුබ දවසක්.
2: අලුත් වෙලා.
7: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
13: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
14: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට
15: real mapate experience එකකට නැල්වත්ත බට.
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles.
17: ඔබ අසකරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
19: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්මත් අමතන 0115880400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
20: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
21: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
22: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
23: ගංගාතරට සුරසුරුගට දැන් මම බය නැහැ.
21: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
24: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
25: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
24: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
25: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
26: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
27: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
28: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
27: අවන්ස් ටිකෙන් ටික පේ.
29: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
30: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
31: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
32: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
31: රැයක් පුරා විඳින පැයක්
32: රැදායයි
31: ගීතායයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
33: මෙන ප්‍රශ්නය. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන්. 2. වඩකලපුවෙන්.
34: ත්‍රිකුණාමලය.
35: ඉස්කෝලෙ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා.
0: ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
1: යප පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නෑ මකලෝ.
2: ඇයි?
1: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ නෑ මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
2: ආ, ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වා, ඒක ගැන ඉතින් කල්පනා කරනවා.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
3: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 077 455 11.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5 කාලට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත pocket money.
7: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රතය අදම ඔබේ කරගන්න. asset line finance 011 7400 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
8: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
8: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: දැනුන රසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපහය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
6: 98.2 98.4

0: සේප්පෝ.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
3: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නෑ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම් ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
4: සින්දු සියොතය අනුග්‍රහය
5: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාතාරේ
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
6: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වෙන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
7: මෙන ප්‍රශ්නය. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වනකලපුවෙන්.
8: ත්‍රිකුණාමලය
6: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි
6: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
9: 98.2 98.4 සියත දෙව

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDBක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
2: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
2: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
2: කතාවට දක්ෂණං මාකටිං තන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
2: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේයි. එක සැරේයි.
4: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
5: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
4: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
6: සියත TV තුලින්.

صدهم سيادة. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් පන්සිය නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුර

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

சதகம் சீர்த்த රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුළු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිතාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥානශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: Good Money. උදේ 5යි විනාඩි 52යි දැන් වෙලාව. Good morning Mashi.
1: Good morning Nishan.
0: අදත් පුරුදු විදිහට අපි අලුත් සතියක අලුත් ආරම්භයක් හදලා තියෙන්නේ. Good Money දිනන දන්නවද ඕනම දෙයකට ඕන කරන උත්සාහයක් තියෙනවා. හරි උත්සාහය හරි දෙයට යෙදෙව්වොත් ඕනම දෙයක් දිනා ගන්න එක අමාරු නෑ. නිකන් හිතන්නකෝ ඔයාගේ අතේ යතුරක්
1: තියෙනවා.
0: ඒක හරියටම හොයා ගන්න ඕනේ මේ යතුර සෙට් වෙන්නේ කොතනටද කියලා.
1: අනිවාර්යයෙන්ම. ඉතින් අලුත් සතියක් කියන්නේ බලාපොරොත්තු ගොඩක්. ඉතින් අපි පොකට් මනි බලාපොරොත්තු අරගෙන ආවිල්ලා තියෙන්නේ. අපි කියමු නේද මැසේජ් එකක් එවන්න කියලා අපිට.
0: ඔව් අනිවාර්යයෙන්ම මේ සතිය පුරාම ඔන්න පුළුවන් පොකට් මනි දිනා ගන්න. හරියට අපිට මැසේජ් එකක් එවුවොත් ළමයි හතර දෙනෙක් වගේ මම්මා කෙනෙකුත් අදත් ලෑස්ති වෙලා ඉන්නවා.
1: 0714 151 151 අපේ WhatsApp නම්බර් එක.
0: මම නිශාන්.
1: මම ආශි.